0: අයිබෝවන් සුබ දැසනක ෆෙමනොතුනේ දශම පහෙන් අනොතුනේ දශම හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 37යි.
1: මොටර්සයිකල් ලෝවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. La Khanda Radio ITN.

0: ரேடியோ ITN ராட்டட வக කියන ரேடியோ
1: FM 93.5 ලක්කඳ හගෙන ඉන්න බලව 2:52යි.
2: මානවීය ප්‍රේමී

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. සතුටින් ඉන්න කැමති නේද? සතුටින් ඉන්න නීති හතරක් මං අද ඔයාලට කියලා දෙන්න. පළවෙනි එක, ප්‍රතික්ෂේප කරන අය පස්සෙන් බාල්තු වෙන්න යන්න එපා. ඒ කියන්නේ දිගින් දිගටම ඔබගේ ඇමතුම් කෙටි පණිවිඩ වගේම ඔබගේ හම්බවීම් පවා මගහරින අය වෙනුවෙන් තවදුරටත් ඔබේ වටිනා ජීවිතයේ වටිනා තත්පර නාස්ති කරන්න එපා. දෙවෙනි එක, අනුන්ගේ ජීවිත අස්සේ විශේෂ තැනක් හොයන්න යන්න එපා. බොහෝ වෙලාවට අපි කෙනෙක්ගේ ජීවිතයේ විශේෂ තැනක් හදාගන්නේ සීමිත කාලයකට පමණයි. වෙනස් වීමේ ධර්මතාවය සම්බදතාවන්ටත් පොදුයි. ඒ නිසා එදා තිබුණු විශේෂත්වය අද නැති වුණා කියලා ලතැවුලට පත් නොවන්නට නම් අනුන්ගේ ජීවිත ඇතුලේ විශේෂ තැනක් සදාකාලිකවම බලාපොරොත්තු වෙන්න එපා. හැමදේම වෙනස් වෙනවා. තුන්වෙනි කාරණාව, ගෙවුණු අතීතය ගැන පසුතැවෙන්න එපා. පසුතැවුණා කියලා කිසිම දෙයක් ඔබට වෙනස් කළ නොහැකි බව ඔබේ හිතට තදින් ඒත්තු ගන්නවන්න. පිරුණු කලයක් බිඳිලා ගියාට පස්සේ ඉහිරිලා යන වතුර බිඳු ආපහු තිබුණ විදිහටම එකතු කරගන්න බෑ. ඒ නිසා ඒ මතක අතහැරලා දාලා ඉස්සරහට යන එක තමයි හොඳම දේ. හතරවෙනි කාරණාව, අනාගතයේදී දුක් වෙන්න තීරණ අද ගන්න එපා. අනාගතය නිර්මාණය වෙන්නේ මේ ගෙවෙන තත්පර අපි ගත කරන විදිහ අනුව. ඒ නිසා හෙට දවස වෙනුවෙන් පළදායි ආයෝජනයක් කරන්න අද මහන්සි වෙන්න, සතුටින් ඉන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: ලකනාගෙන ඉන්න වෙලාව උදේ 6යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් ඉස්සල්.
3: දෙත්තා. ගතිගත්. දෙත්තා.

අයිබෝවන් සුබෝදෑසනක් තවත් ජයග්‍රහී වාසනාවන්ත දවසක ආරම්භය අද ජූනි මාසේ 17 වෙනිදා බදාදා දවස අමරිකානු සුප්‍රකට ව්‍යාපාරිකයෙක් වන රොස් පෙරට් කියනවා ගඟක් අපිරිසිදු යැයි පවසන්නා නොව නියම වැඩකරුවා වන්නේ එම ගඟ පිරිසිදු කරන්නායි කියලා ඔබට යමක් වැරදී යැයි හැඟේ නම් ඊට දොස් පවරනවාට වඩා වරද නිවැරදි කිරීමට හැකියාවක් ඇත්නම් එය කරන්න මොකද

0: අවවාදයට වඩා ආදර්ශයේ උතුම්. එවිට ඔබට ඔබගේ ඉලක්කයට යාමට පහසු වේවි. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවිස සහ ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කරලා තියෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. මුලින්ම අවධානය දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සටහන් කරලා තිනවා පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපා ගෝඨාභයගෙන් පෙත්සමක්. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට අද ඩෙල්ලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Gotabaya files writ petition against CID arrest, informs court that he remains ready to cooperate. For the more in detail, former President Gotabaya Rajapaksha has filed a writ petition in the Court of Appeal seeking an interim order prevent CID arresting him in connection with ongoing investigation into the 2019 Easter Sunday terror attacks. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන දිනමින පුවත්පත් අපි අවධානය යොමු කරමු. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වලකාලන ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. චැනල් 4 නාලිකාවෙන් හෙලිකල තොරතුරු මත පාස්කු ප්‍රහාර සිදිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පාස්කු ප්‍රහාර සිදිය සම්බන්ධයෙන් රටින් පිටවීම වලකාලන නියෝගයක් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර අවස්ථාවක නිකුත් කර ඇති බව ජනමාධ්‍ය මගින් තමන්ට තොරතුරු ලැබුණු බව පවසන පෙත්සම්කරු මෙම තත්වය යටතේ චැනල් 4 නාලිකාවෙන් හෙළ වූ තොරතුරු මත පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇති බවද එහි සඳහන් කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා අද ලක්කන ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන තොරතුරුවලට. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් අද තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ආව ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඩෙංගු අධි අවදානම් කලාප ගණන 84ට නැගී ප්‍රදීප් ප්‍රසන්න සමරකුන් සහ චමින්ද සිල්වා යද දිවයිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Sharp increase in dengue cases across 14 districts. Home and office inspections to continue till 20th. For the more in detail, Health and Mass Media Minister Dr. Nalinda Jayathi stated that Sri Lanka is experiencing a sharp increase in dengue cases, with health authorities warning of elevated risk across 14 districts amid prevailing rainy weather conditions. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලක්කන ප්‍රවෘත්ති අංශය සඳහන් කරන ඩෙංගු රෝගය මේ වන විට අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඩෙංගු අවදානම් කලාප 74 මේ වන විට 84 දක්වා හෙළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ඩෙංගු වලකමු මිනිස් ජීවිත සුරකිමු යන තේමාවෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩි කියන එක අපි ගිය සතියේ ඩෙංගු මර්ධන කමිටුව රැස්වන වෙලාවේ අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් දැනුම් දුන්නා. මේක අතිශයින්ම වැදගත්. මේ ජීවිත වේරන්නේ විශේෂයෙන්ම අපේ දරුවන්ගේ. ඒ නිසා මං සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේක තමන්ගේ වගකීමක් ලෙස බාර ගන්න, තමන් වැඩ කරන ස්ථානය වේවා, තමාගේ නිවස වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වැසි ප්‍රදේශය වෙන්න පුළුවන්, ඒ තැන් ඩෙංගු බෝ කරන ස්ථාන බවට පත් නොවීම අපි සියලු දෙනාගේම වගකීමක් ලෙස මං හිතන්නේ අපි බාරගත යුතුයි. ඒ අනුව අපි වැඩ කරොත් මේ අභියෝගයනුත් අපිට ජය ගන්න පුළුවන්.
0: මේ වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණගර මහතා සඳහන් කළා.
2: දැන් මේ වන විට රෝගීන් 42,232ක් වාර්තා වෙලා තිබෙනවා. යම් යම් රෝහල්වල ධාරිතාව උපරිමයට ඇවිල්ලා කියලා ආරංචි වෙනවා. මාතර රෝහල, ඊට පස්සේ ගාල්ල රෝහල, කොළඹ තියෙන රාගම රෝහල, කළුබෝවිලේ වැනි රෝහල්වල මොකද විශාල සංඛ්‍යාවක් රෝගීන් මේ රෝහල්ගත වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එනවා. ඒක හොඳයි, එහෙම වෛද්‍ය උපදෙස් සඳහා රෝගීන් යොමු වෙන එක. නමුත් අපි දන්නවා රෝහලටත් යම් කිසි ධාරිතාවේ සීමාවක් තියෙනවා. ඉතින් ඒ ධාරිතාව පැනනොත් එහෙම ඇත්තටම ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවකයන්ටත් ලොකු පීඩනයක් බවට පත් වෙනවා. ඉතින් ඒක වළක්වා ගත යුතු වෙනවා. ඒක නිසා පුළුවන් තරම රෝගී තත්ත්වයක් ආවත් එහෙම කරුණාකරලා රෝහලට යා යුතුයි. නමුත් ඒක අවම කර ගැනීම සඳහා ඩෙංගු රෝගීන් වැළකීලා ඉන්න කෙනෙක් තමයි මේ අවස්ථාවේදී අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: Let's move to the Daily News newspaper. Sri Lanka preparing response to forecast El Nino conditions. Furthermore, in detail, Sri Lanka is preparing comprehensive response to the forecast El Nino weather conditions with several discussions already held under the patronage of President Andra Kumara Dissanayake and Cabinet Spokesman Minister Dr. Nalinda Jayathissa said. අද මේ සම්බන්ධයෙන්ුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිගින් දිගටම අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් අරගෙන ආවා මේ එල් නිනෝ තත්ත්වය පිළිබඳ තොරතුරු. ඉදිරියේදී පැමිණීමට නියමිතයි කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ. ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල් නිනෝ තත්ත්වය පිළිබඳව රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සඳහන් කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන්නේ මොන වගේ අදහසක්ද කියලා. අපි මේ සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වෙලා තියෙන තොරතුරුත් ඔබ වෙත ගෙන එන්න සෝදානම්.
3: රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම් විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට, ඒ වගේම අපේ ජල සම්පත අධිශේෂ කීපයක් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. මේ වෙනුවටත් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කීපයක් පැවැත්තුණා. ඒ වගේ අපේ අමාත්‍යවරු තම තමන්ගේ අමාත්‍යංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජුලියාගෝසු මාසවල සාහනි පැත්තෙන් ඊළඟ අවුරුද්දේ මාර්තු පළවෙනි මාස 3-4දී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ව වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන් අපේ ඊළඟ කන්න වගා කිරීමේදී අපිට කොහොමද මේ තත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන් කියන එක. මොකද මේකෙදී දැනට කලින් විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතුළු මේට සම්බන්ධ කණ්ඩායම් මේ ඇතිවිය හැකි ස්වභාවය පිළිබඳව පුරෝකථන කරලා තිබෙනවා. සෑහෙන ප්‍රමාණයක මොඩියුල්ස් මේ ගැන හදලා පුරෝකථන කරමින් පවතිනවා. නමුත් අපිට පිළිගත හැකි පුරෝකථනයන් අපේ ඒ කලින් විද්‍යාඥයන් ඉදිරිපත් කරනවා. ඒවත් සැලකිලි අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මේකේ හානිය අවම කරගෙන මේක ලෝකීය අත්දැකීමක් ලංකාවට බලපාන රඩා සමට ඉන්දියාව ගැනටට මේක බලපෑමක් කරන්න පුළුවන් තත්ත වැඩි. ඉන්දියාවට වෙන බලපෑම විසින් අපිට කරන්න පුළුවන් බලපෑමකුත් තියෙනවා අපේ ආර්ථිකයට සහ සමහර ආනයන වලට. ඒ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කරමින් අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු අවශ්‍ය වේලාවෙදි ගන්නට තමයි අපි කටයුතු කරන්නේ.
0: ඇමති බංගලා 25ක් අවුරුදු දෙකක්ම වහලා සමහර බංගලා ආයෝජන ව්‍යාපෘතිවලට ගන්න බැහැ. ජනාධිපති මන්දිර ගැනත් තීරණයක් නැහැ. සුජිත් හේවාජෝලිගේ අද ලංකාදීපයට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. කොළඹ විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමති බංගලා 25ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකක පමණ කාලයක් තිස්සේ වසා ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මේ හේතුවෙන් මේවා ජරාවාස වෙමින් පවතින අතර තව දිගු කාලයක් මෙසේ වසා දමා තිබුණොත් විශාල වශයෙන් පරිහානියට පත්වීමේ අවදානමක් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කළ විමසුමකදී ඔවුන් පවසන්නේ මෙම ඇමති බංගලා ආයෝජන ව්‍යාපෘතිවලට නිවාස තානාපති කාර්යාල සහ අනෙකුත් කාර්යාලවලට වෙන් කිරීමේ සැලසුමක් ඇති බවයි. අමාත්‍ය බංගලා 16ක් ආර්ථිකමය වශයෙන් පළදායි සහ රැකියා ජනනය වන ආයෝජනවලට සහ ඒ ව්‍යාපෘතිවලටද ඇමති බංගලා 9ක් තානාපති කාර්යාල නිවාස සහ වෙනත් කාර්යාල සඳහාද වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ. තානාපති කාර්යාල 5ක් කාර්යාල පවත්වාගෙන යාම සඳහා ඇමති බංගලා දැනටමත් ඉල්ලා තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙන රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 12යි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ලකන රේඩියෝ ITN

ගානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලා උදේ 6:19 ඔබ නැවතත් ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. දෙවයින පුවත්පතටයි අවධානය යද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. සලේට කළ හැකි හොඳම දේ දන්නා දේවල් කීමයි. ඇමති නලින්ද ජයතිස්ස මෙහෙම සඳහන් කරනවා කියලා අද ශාම්නුවන් ගණේවත දෙවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තිනවා මේ සලේ සම්බන්ධයෙන්. සලේ බලන නීතිඥවරයාට සෑම බදාදාම අවසර. බිරියට, පුතාට සහ දුවටත් රෝගියා බැලීමට ඉඩ කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තින්නේ ලංකාදීප පුවත්පතේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. හොඳම දේ සලේ දන්නා තොරතුරු කීමයි. ඇමති නලින්ද ජයතිස්ස කියයි. අද සන්ධ්‍යා කරුණාරත්නයි දිනමිනට මේ වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩෙලි නිවුස් පුවත්පතේ තොරතුරු කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා අපි අවධානය යොමු කරමු. HRCSL probes alleged torture of Suresh Salai. Furthermore, in detail, the Human Rights Commission of Sri Lanka is conducting a further investigation into a complaint alleging that the former intelligence director Suresh Salai was subjected to various forms of torture while in custody. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිලධාරීන් වෙනස් නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. සිදු කළ යුත්තේ පරීක්ෂණ නිලධාරීන් ඉවත් කිරීමට අරගල කිරීම නොව සුරේෂ් සලේ දන්නා සියලු තොරතුරු පරීක්ෂණ නිලධාරීන්ට ලබා දීම බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහත්වරයා මොන වගේ පිළිතුරක්ද සඳහන් කරන්නේ කියලා. ඒත් එක්කමද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයට.
1: සුරේෂ් සලේ මහත්තයා විටින් විට ඔහුට සමහර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කියපු වෙලාවෙදී ඒවා කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඥාතීන් හමුවීමට අවස්ථා ලබා දීලා තිබෙනවා. සලේ මහතා වෙනුවෙන් කියලා අලුත් සිරකොටියෝ කොහරි හදලා නැහැ. ඒකම තමයි හදලා තින්නේ. එතනම තමයි හිටියේ. ඒ සාමාන්‍ය ක්‍රමයටම තමයි ඇතුළත් කරගෙන තිබෙන්නේ. කලින් ඔවුන් හිටපු ආණ්ඩුවලත් ඒ රැඳවුම් නියෝගයටත් ඒ සාමාන්‍ය සිරකරුව හිටපු විදිහට ඔහු ඉන්නවා. ඔහුට අවශ්‍ය කරන පෝෂණය රෝහලේදී ලැබෙනවා. කලබල වීමක් අවශ්‍යම නැහැ. කලබලයේ විසින් තමයි මේක අවුල් කරන්නේ. පරීක්ෂණයට කිසි බාධාවක් වෙන්නේ නැහැ. සරත් විරසේකර කියනවා සුරේෂ් සලේ කිසිවෙක් පාවා නොදී කට අරින්නතු ඉන්නවයි කියලා. එහෙම කිව්වහම මම හිතන්නේ එහෙම කියන ඒවා ඇතුලේ තමයි එතකොට මොකද්ද මේවා තියෙන සම්බන්ධය කියන එක ජනතාවට යම් යම් ඉඟිමිඟි ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. කොහොමුණත් බුද්ධිලධාරියෙක් හැටියට සහ අමුදාලධාරියෙක් හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්න දේවල් ප්‍රකාශයට පත් කිරීම. එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරුකීම සඳහා අරගල කරන එක නොවේ. තමන්ගේ ලැප් එකේ හරි ෆෝන් එකේ හරි තියෙන තොරතුරු ලබා දෙන්න. ඒව හංගන් හිටියා කියන එක තේරුමක් නැහැ. ඔය රජයේ බුද්ධිලධාරියෙක් කියලා වැඩ කරා නම් ඒ බුද්ධි තොරතුරු අදගත් වෙන්නේ රජයට. දැන් ඉන්න බුද්ධිලධාරීන්ට ආරක්ෂක අංශවලට. තමන් මොකක් හරි මේ තාම රහසිගත බුද්ධි තොරතුරක් දන්නව අනාගතයේ හානියක් විය හැකි රටට කියලා දන්නවනම් කියන්න ඕන. ඔහු ඒකට සම්බන්ධ නැත්නම් රට වෙනුවේ බුද්ධිලධාරියෙක් කළ යුතුව තිබෙන්නේ ඒ තොරතුරු අරන්දනේක. ඉතින් බුද්ධි තොරතුරු කියන ඒවා ඒ බුද්ධිලධාරීන් විසින් ඉතාම සංවර්ධනය කරනවා. මේ හැමදැනකම කියන්නේ නැහැ. යම් කණ්ඩායමක් රහස් තබාගෙන මේ පිළිබඳව සම්බන්ධ එළිදරව් නොකර මිය ගියත් හොඳයි කියන අදහසක් ඒගොල්ලෝ කියනවා නම් සහ පෞගේ කාලේ අට්ටාල ගහගෙන කරපු කෙලිසෙලම දිහා බැලුවට පස්සේදී පරීක්ෂණ තොරතුරු නොදන්නාටත් හිතෙනවා මෙන්න මේ අය වෙන්නේ නැති මේකේ ඉතුරු කට්ටිය කියලා. එතකොට ඕකත් එක්ක කවුරු හරි ගිහිල්ලා උසාවියට ගිහිල්ලා තමන් අත්තරුම් ගන්න නොගන්න කියලා නියෝගයක් ගන්නකොට අර ජනතාව හිතන එක එලෙසම හරියටම සෙට් වෙනවා. ඉතින් මේ කතන්දරේ චිත්‍රය හරිම පැහැදිලි වෙනවා. මේ එළියේ මේ අය කරන කලබලෙ ડોක්ටර් කෙනෙක් චැනල් කරන්න වගේ ඉතිකින් ගල්ල ගන්න වගේ සැක්කරුව කියන පටන් ගත්තොත් එහෙම අපේ අපරාධ පරීක්ෂණය කරන්න ඕනේ අහවලා විසින් කියලා නීති ක්‍රියාත්මක කරන හම්බෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයා යටතේ මේ අධ්‍යක්ෂවරයා යටතේ තමයි පරීක්ෂණ සිදු වෙන්නේ කරුණු වසන් කරන්න යනවා නම් ඒ කරුණු එළිදරව් කර ගැනීම පරීක්ෂකයන්ට බාරයි.
2: Let's move to the Daily News newspaper. Court sets 3rd of July order in Yoshita's revision application. For the more in detail, the Court of Appeal yesterday fixed 3rd of July to deliver its order on a revision application filed by Yoshita Rajapaksha challenging a ruling made by the Colombo High Court in the ongoing money laundering case popularly known as the Manik Malla case.
0: අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තින දින මෙන පුවත්පතේ ප්‍රධාන පිටුවේ සඳහන් වෙලා තින මුදල් විසුද්ධිකරණ නඩුව යෝෂිතගේ පෙත්සම් විභාගය අවසන් තීන්දුව ජූලි 3 වෙනිදා දීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු සටහන් කළා තියෙන්නේ. දින මෙන පුවත්පතේ අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. යෝෂිතගේ පෙත්සමේ විභාගය අවසන් නියෝගයන මාස 3 වෙනිදා කියලා අපි අවධානය යොමු කරමු. දින මෙන පුවත්පතේ ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. දීර්ඝ විස්තරයක් සටහන් කරමිනුයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් විභාගය ඊ අවසන් කළ අභියාචනා අධිකරණයේ එහි නියෝගයේ ජූලි මාස 3 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි නියෝග කළේ කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. තවත් දීර්ඝ තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් දින මින පුවත්පතේ. එතකම අපි අවධානය යොමු කරමු දින මින පුවත්පතේම තවත් පුවතක් වෙත. අද සඳහන් කරලා තියෙනවා EPF ETF ඒකාබද්ධ කිරීමට ශක්්‍යතා කමිටුවක්. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද තොරතුරු සටහන් කරන දින මින පුවත්පත අපි අවධානය යොමු කරමු. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. EPF and ADF governance merge mooted for the moon detail to align on par with ILO standards. Single tripartite governance structure. For the moon detail, the government has decided to appoint a senior officials committee to examine the feasibility of integrating the employees' provident fund and the employees' trust fund under a unified governance framework overseen by a tripartite board represent the governance, employment and employees, cabinet spokesman and minister Dr. Nalinda Jayathisa announced. අද මේ EPF ETF සම්බන්ධයෙන් උතරතුරු සටහන් කළා තියෙනවා. සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්තිතාව පරීක්ෂා කිරීම සඳහා ජිෂ් නිලධාරී කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අරමුදල මගින් මේ වන විට ක්‍රියාකාරී සමාජිකයන් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර ඒ වත්කම් ප්‍රමාණය 9 බිලියන 637.5ක් ඉක්මවා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. සමාජ ආරක්ෂණය සඳහා ත්‍රිපාර්ශ්වික පාලනයක් පැවැත්වීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූලධර්මයක් කියලායි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙන්නේ දින මින පුවත්පතේ. මේ වසරේදී 120,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී 3 ශ්‍රේණියේ තනතුරු 133ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
3: ඔබ බඳවා ගන්නේ අවුරුදු 9කට පස්සේ. පසුගිය වර්ෂයේදී අපි 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගත්තා. මේ අවුරුද්දේ 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය කරන විභාග සම්මුඛ පරීක්ෂණ පවත්වමින් එහෙම නැත්නම් මේ වෙනකොට ඊට අදාළ සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම අනිකුත් සේවාවන් සඳහාත් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් යනවා. එම කරන්න හේතුව රාජ්‍ය සේවය ශක්තිමත් කරන්නේ නැතුව අපට රට ගොඩනැගීමේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ආර්ථික ශක්තිය ලබා දීම සඳහාත් අපි අයවැය වලින් ප්‍රතිපාදන වෙන් කළා. කවදා හරි දවසක විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබෙනකොට අද පත්වීම ගන්නකොට තිබුණු සතුටින්ම පත්වීම ගන්නකොට තිබුණු අනාගත අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම පිළිබඳ සතුටින්ම විශ්‍රාම ගන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
0: It's more to the Daily News newspaper. Government to obtain $200 million from ADB for post-Dithwa cyclone reparations. For the more detail, the Cabinet of Minister on Monday decided to obtain a total of
2: 200 million US dollars in funding from the Asian Development Bank to implement the post-Dita cyclone renovation and livelihood assistance project aimed at restoring critical infrastructure and supporting affected communities.
0: දිත්වා ආපදාවට ලක්වන්ට ADBA නමතර ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අද සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දෙන ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් යටතේ වෙළඳ සහ ආයෝජන ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ වෙනුවෙන් වෙන්කල ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා හිල නැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා 2026 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 380ක මුදලක් ලබා ගැනීමට 2026 වර්ෂයේ මාර්තු මාස 16 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී තිබුණා. එම මූල්‍ය සැලසුම යටතේ වෙළඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උපවැඩසටහන් 1 වෙනුවෙන් වෙන් කර තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100ක් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දින මින පුවත්පත සටහන් කරලා තියෙන්නේ ඒ විදිහට. තවත් බොහොමයක් තොරතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරු රැඳී සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් සලට් එක ලක්කඩ මෝර්නින් නිවුස් සලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන වෙලාව උදේ 6 විනාඩි 30යි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
0: වෙලාව 6:31 අපි සූදානම් මේ දවස්ෙදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසේ 16 වෙනිදා අඟහරුවාද දවස මහජන සම්පත 6220 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 1 අංක 6 අංක 8 අංක බිංදුව අංක 2 සහ අවසානයේට අංක 5. ගොවිසෙත 4462 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 2 අංක 19 අංක 42 සහ අවසානයේට අංක 63 විදිහටයි සටහන් වෙන්නේ. මෙගා පව 2568 වන ජයග්‍රහී දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සුපිරි අංකයේ අංක 8 වෙනකොට අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 13 අංක 20 අංක 65 සහ අවසානයේට අංක 69. දර නිදහනේ 2250 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 61 අංක 70 අංක 72 සහ අවසානයේට අංක 74. හඳහන 1529 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ අරගෙන බලන්න ඔබ මෙලදීගත් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ කන්‍යා ලග්න සංකේතයේදී කියලා වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 14 අංක 27 අංක 37 සහ අවසානයේට අංක 60. අද සම්පත 795 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ අරගෙන බලන්න ඔබ මෙලදීගත්තු අද සම්පත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ Y ඉංග්‍රීසි අක්ෂරයේද කියලා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට ඒත් එක්කම ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 8 අංක බිංදු අංක 2 සහ අවසානයේට අංක 5. අද සම්පත එහෙම වෙනකොට NLB ජය 488 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 7 අංක 6 අංක බිංදුව සහ අවසානයේට අංක 5. සබදවසක් 336 වන ජයග්‍රහී දිනුම් වාරයේ මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 19 අංක 41 සහ අවසානයේට අංක 54. ඒත් එක්කම සුබදවසක් 336 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 6880 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:33යි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: Del News Port Pazat Charupa Sahita may some bandin, Torotoro Satahan Kerlatibuna Pavada Hanimukur Daily News Port Patata. Coal Commission inspects Norochole plant. For the more detail, a Presidential Commission of Inquiry appointed to investigate alleged irregularities in coal import from 2009 to the present visited the Lakwijaya power plant in Norochole on Sunday. The delegation observed the entire coal handling a power generation process from unholding of coal to electricity generation. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තිනෝ ලංකාදීප පුවත්පත් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අංජුල මහික වේරරත්නයි වාර්තාව අරගෙන එන්නේ ගලඟුරු ආනයනයේදී 2009 වසරේ සිට මේ දක්වා කාල සීමාවේදී සිදුවන බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩීවි බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේට ඉක්උද්දා ගොස් නිරීක්ෂණය කළා කියලා තමයි සඳහන් වෙන්නේ මෙහිදී සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී ගල්ලංගුරු ගොඩබෑමේ සිට ගල්ලංගුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන ලද අතර ගල් අඟුරු ගොඩබෑම ගබඩා කර තිබීම අහඹුණේ ඇදි සාම්පල ලබා ගැනීම නියැදි පරීක්ෂණ සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වෙනිදායි නවසන් වූ කාල සීමාවේදී රජයට අයත් සීමා සහිත ගලඟුරු පෞද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් මගින් ලංකාවට ගල්ලංගුරු ආනයනය කිරීමේදී සහ ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇද්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ කොමිසම පත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එකම ලංකාදේව පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. අද සටහන් කරන පාතාල කෙරුමෙක් පාසල් සිසුවෙකු කුඩු ජාවාරමේ යවලා ලක්ෂ 5ක කුඩු එක මාට්ටුවද සුසිල් ප්‍රියන්තයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ ලංකාදේව පුවත්පතට. ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු බව කියන සමන් කොල්ලාගේ මත්කුඩු ජාවාරම මෙහෙය වූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂ 5ක මත්කුඩු තොගයක් සමග අම්බලංගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අම්බලංගොඩ පොලිසිය සඳහන් කරනවා. සිසුවා ළඟ තිබී සොයාගත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සමන් කොල්ලා සමග කළ සංවාද ඔහු මීට කලින් සමන් කොල්ලාගේ උපදෙස් පරිදි ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය පැකට් සැඟවූ ස්ථාන රැසක් සම්බන්ධයෙන්ද තොරතුරු නිරීක්ෂණය වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. ලැබුණු තොරතුරකට අනුව පාසල් සිසුවා පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දෙවයින පුවත්පතටයි මේ අවධානයේ ජේ අබේනායක ගෙනෙන වාර්තාව. සාජන්ටයි පීසීටයි පහර දුන්නාට කටාන හිටපු ඔඅයිසී වැරදිකරු දඬුවම් නියම කිරීම ජූලි 14 වෙනිදා. පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින කටාන පොලිස් ස්ථානයේ එවක්කට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ජගත් තේමිය සේනාරත්න නැමැති චෝදනා තුනටම වැරදිකරු බව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ තීන්දු කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. 2017 වසරේ කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ මෙම සිද්ධිය සිදු වී තිබෙනවා. විතිකරු චෝදනා තුනටම වරදකරු බවත් දඩුවම් නියම කිරීම ජූලි 14 වනදා දක්වා කල් තබන බවත් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේගමෝ ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය සඳහන් කළා. විතිකරු ගෑඟිලි සලකුණු අධිකරණයට ලබා දෙන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රුපියල පිළිබඳව දිවයින පුවත්පත දිගින් දිගටම තොරතුරු සටහන් කළා. ඊයේ දවසේදීත් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා. රුපියල ඊයේ යලි හැකිලෙයි. ඩොලරය රුපියල් 338ට නැගී. මේ සම්බන්ධයෙන්ත් අද වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. ශම්නුවන් ගණේවත්තයි වාර්තාව අරගෙන ඉන්නේ. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ නැවත පිරිහෙමින් අමරිකානු ඩොලරයක විකුණුමගේ රුපියල් 338.722ක් දක්වා රුපියලයි 764කින් ඉහළ ගොස් තිබෙනවා. අමරිකානු ඩොලරයක විකුණුමගේ පෙරේදා රුපියල් 336.758ක් වුණා. එසේම පෙරේදා රුපියල් 326.734ක් වූ අමරිකානු ඩොලරයක ගැණුම්මගේ ඊයේ රුපියල් 328.729ක් දක්වා රුපියලයි 795කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලය තුර අමරිකානු ඩොලරයක රුපියලේ ආගේ උච්චාවචනය වෙමින් තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. පිළයන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා පහක් CID උසාවියට කරුණු දක්වයි. AJA අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතට. නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේස තුරේ චන්ද්‍රකාන්ත නේවත් පිල්ලයාන්ට එරෙහිව මිනී මැරීම් නඩු පහක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 15 වෙනිදා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ 2008 වර්ෂයේ ජනවාරි මාසයේ 9 වෙනිදා මුරුගන් කෝවිල අසල ක්‍රීඩාපිටියේදී පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනි අවියක් භාවිතයෙන් වෙඩි තබා ඝාතනය කිරීම, 2008 වර්ෂයේ 5 වැනි මස 22 වෙනිදා කාතංකොඩි ප්‍රධාන වීදියේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ තවත් ඝාතනයක් කිරීම සම්බන්ධයෙනුයි. නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T56 ගිනිඅවි වලින් වෙඩිතබා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව හෙටපු රාජ්‍ය අමාත්‍ය සිවනේස්තුරේ චන්ද්‍රකාන්ත නේවත් පිල්ලයන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට 15 වෙනිදා කරුණු වාර්තා කර තිබෙනවා. 2008 වසරේදී සිදුවූ මෙම මානුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබෙනවා කියලයි වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් අපි මේ විරාමින අනතුරු ඔබ වෙත ගෙන එන සූදානම්. විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5, FM 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
1: ලක්කඩ රේඩියෝ ITN.
0: ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බැලුවද 6:47.

0: Lakhanda Radio ITN
1: Lakhanda Morning News alatahagin inna balao dehaya vinadi panas dekai
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: මෙලව දෙහය විනාඩි 52 එපිසෝඩනම් විදිස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. විදේශතරතුරු විශ්ලේෂණය සඳහා දාතාවත් සමග එකතු වෙලා ඉන ලකන ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ අයිබෝබන්.
1: අයිබෝබන් මේකල.
0: චන්දන මහත්මයා දැන් අද සඳහන් වෙලා තියෙන දිනමින පුවත්පතේ හෝමෝස් විවෘත කළත් නෞකා සමාගම් යන්න බැහැ කියයි. මුහුදු බෝම්බ ඉවත් කරන්න ආරක්ෂාව සහතික කරන්න කියලා ඉල්ලීම් රැසක් කියලා තමයි අද සටහන් වෙලා තියෙන. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු?
1: ඔබ කියපු කාරණේට මේ වෙද්දි ජර්මනි ඇතුළු රටවල් ඉදිරිපත් වෙලා තියෙන නෞකා පිරත් කළා හරින මේ මුහුදේ අතුරලා තියෙන බෝම්බ ඉවත් කිරීම සඳහා මොකද නැත්තම් නෞකාවල් ටිකක් බරපතල තර්ජනය කෙල්ලලා තියෙනවා. ඉරානයේ විසින් පහුගිය කාලේ අතුරුපු බෝම්බ තමයි තවමත් තියෙන්නේ. දැන් අතරතුර ඇමරිකාව ඉරාන ගිවිසුමට සහාය දෙනවා කියලා G7 රටවල නායකයෝ කියලා තියෙනවා. මේ පහුගිය දවස්වල රැස්වීමක් තිබුණා. G7 රටවල නායකයන් කියන්නේ ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනි, ඉතාලිය, ජපාන් වගේ රටවල නායකයෝ. ඒගොල්ලෝ කාර්මික රටවල නායකයන්. ඒගොල්ලෝ කියලා තියෙනවා සහාය ලබා දෙනවා කියලා. හැබැයි අතරතුර කොන්දේස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඉරානයේ නිෂ්ටිකාවි තියාගන්න බෑ. දෙවෙනි එක තමයි හෝමෝස් විවෘත කරන්න ඕන. මේ වෙද්දි හෝමෝස් විවෘත කිරීම පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දෙපාර්ශ්වෙම හම්බ වෙලා තියෙනවා. ඒ අතරතුර ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කරනවා. ඉරානය කියන්නේ සටන් විරාමය අසාර්ථක වෙන මේක හේතුවක් වෙන්න පුළුවන් කියලා නිසා ලෙබනනයේ ප්‍රහාර එල්ල කරන එක නවත්තන්න ඕන කියලා ඉරානයේ දැඩි ලෙස මීට කලිනුත් කියලා තිබ්බා. ඉතින් තවමත් ඊශ්‍රායලයේ මේ කාරණයට එකඟ නැති නිසා එහෙම නැත්නම් ඊශ්‍රායල් මෙහෙම සිද්ධ වෙන හින්දා ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් පවා කියලා තියෙනවා බෙන්ජමින් නෙතන්‍යාහුගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් නොසතුටින් තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ කියන ඊශ්‍රායල් 84 වතාවක් සටන් විරාමයක් ඇති කරගත්තා ඊශ්‍රායල් ලෙබනන් අතර. ඒ සටන් විරාමයෙන් පස්සේ 84 වතාවක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරා කියලා තමයි ඉරානය කියන්නේ. දැන් අපි වර කලින් කිව්ව හෝමස් වල තියෙන බෝම්බ නිසා ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි දැන් මේවා ඉවත් කරන්න රටවල් ගන්නවක මේ G7 රටවල් නායකයොත් එහෙම කතා කරලා තියෙනවා නෞකා යවනවා කියලා. මාස දෙකකට පස්සේ පළවෙනිවතාවට ඉරාන අපනයනය කරන බොරතෙල් සහිත නැව් දෙකක් මේ හරහා පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අර පහුගිය දවස්වල ඇමරිකාව අවහිර කළා ඉරානයේ තෙල් ගන්න යන්නත් බෑ, ඉරානයෙන් තෙල් අරන් ඉන්නත් බෑ. මාස දෙකකට පස්සේ ඉරානයේ තෙල් අරගත්තු නැව් දෙකක් පිටව ගිහිල්ලා තියලා මේ කලාපෙන්. ඒ වගේම තමයි ඉරානයට යන්න තවත් නැවක් ඇවිල්ලා ඉන්නවා. කොහොම හරි මේ කියන කාරණාත් එක්ක ඉන්ධන මිල, තෙල් මිල 4%කින් අඩු වෙලා ලෝක වෙළඳපොලේ. කොහොමද මේක තවත් අඛණ්ඩව තිබුණොත් තමයි වාසහගත තත්ත්වයක් මතුවන්නේ. ඒ අතරතුර ඉරාන සහ ඇමරිකා ගිවිසුම ගැන ඊශ්‍රායලයේ මත විමසුමක් තිබ්බා. ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් මත විමසුමක් කළා මේ ගිවිසුම පිළිබඳ. ගැන සටන් නතර කිරීමේ සාමය ඇති කිරීම සඳහා ගන්නා උත්සාහය පිළිබඳ තමයි මත විමසුම තිබුණේ. වෙයි ගැටලුව තියෙන්නේ මේ ගිවිසුමට කැමැත්ත පළ කරලා තියෙන 18% පිරිසක්. 55% පිරිසක් ගිවිසුමට විරෝධය පළ කරලා තියෙනවා. ඒ කියන්නේ ඉරානයයි ඇමරිකාවයි අතර සටන් නතර කරන්න කියන යෝජනාවට අකමැත්ත පළ කරලා තියෙනවා. 55% පිරිස කියන සටන් තිබිය යුතුයි කියලා තමයි උන් කියන්නේ. මොන කාරණ නිසා හෝ කොහොම වෙතත් ඇමරිකා ජනාධිපතිවරයා මේ විදිහ අවධානය යොමු කරලා තියෙනවා. ඉතා ඉක්මනින් මේ නතර කරන්න. මොකද ඇමරිකාව තුල සිදු කරපු මත විමසුම තුලදී මේ යුද්ධයට විරෝධය පළ කරපු පිරිස වැඩි. ඒ නිසා ඒ පිළිබඳව තමයි ජනාධිපතිවරයා බොහෝ අවධානය යොමු වන්නේ. අපි බලමු ඉදිරි දින කීපය තුළ මේ වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා.
0: ඒ විදිහට තමයි අද විදිස්තරතුරු සටහන් වෙන්නේ මේ මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන්. හොඳයි, බෙහෙවින්ම ස්තුතියි ඔබට විදිස් පුවත් විශේෂණය සඳහාපත් සමග සම්බන්ධ වුණාට. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම අතර සිව් දින තරඟාවලිය දෙවැනි දිනේ අවසානයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට පොලිඳු පෙරේරාගෙන් විශිෂ්ට ප්‍රතිහරඹයක් කියලාද ඔහුගේ චාරුපේකුත් සමගින් තොරතුරු සටහන් වෙනවා. සිසිර ඉන්ද්‍රජීත් වාර්තාව අරගෙන යන දිවයින පුවත්පතට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත සිව් දින තරඟාවලියේ දෙවැනි තරඟයේ දෙවැනි දිනේ අවසන් වන විට තරඟයේ වැඩි වාසි තමන් මෙතන නතු කර ගනිමින් තරඟයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටිනවා කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතෙකම දඹුලේදී ගිනි ඇවිලුණු ඉන්දු ශ්‍රී ලංකා ඉදිරිවාදිකම් පිළිබඳව තොරතුරු සටහන් කළ දෙන දමින්ද විජේසූරියා ශ්‍රී අධිපට වාර්තාව අරගෙන එන්නේ. දඹුලේදී පැවැත්වෙන තුන්කොන්නෙක් දින තරඟාවලියේ සඳුදා පැවති තරඟයේදී වෛභව සූර්යවංශී සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අතර ඇතිවන්නට ගිය ගැටුම අවසන් මොහොතේදී වැළකී ගිය නමුත් ඊට දෙපිළේම ක්‍රීඩකයින්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතු වූ බව දැනගන්නට ලැබුණා කියලා තමයි

0: ඉරිහතු නිරෝෂන් දෙක් වැල්ල දෙදෙනා දෙපසට කරමින් තත්ත්වය පාලනය කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. අද පත්‍රවල සටහන් වෙලා තියෙන කාටුන්ස් මොනවද කියලා බලන්න.
1: කාටුන්ස්
0: දිනමිනු පුවත්පතේ අංජනගේ කාටුන්ටයි මුලින්ම අවධානය යොමු කරන්නේ. එල්නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ සජිත් කියන්නේ, ජාත්‍යන්තරයට කිව්වෙත් එයාද දන්නේ කියලා තමයි අද සටහන් කරලා තියෙන දිනමිනු පුවත්පත. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද මෙහෙම කියනවා, ගෝවි ප්‍රශ්න තවම විසඳිලා නැතිලු, අමුඩෙන් ටයිකෝට් වලට ගිය එක විතරද වුනේ කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන තොරතුරු. දෙවෙනි පුවත්පතරයි අවධානය ජරත් වික්‍රමසිංහගේ ෆේක් බුක්. මෙහෙම කියනවාද, ඩෙංගු මර්ධනය පටන් ගන්නේ දේශපාලකයොත් සම්බන්ධ වෙන උත්සව තියලා, ඒකනේ ඒ අතරේ ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්ත හැටිත් මතක් වුණා කියලා තමයි අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කියන්නේ. මේව තමයි අද පත්‍රවල සටහන් ලා තියෙන කාටුන්ස් විදිහට සටහන් වෙන්නේ. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්නා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්‍රය
1: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: குட் மார்னிங் சுபுதாசனக், விலாவுதே ஹதாய் வினாடி அட்டாய். குட் மார்னிங்.
1: குட் மார்னிங்.
0: මුලින්ම මං ආවද සම්මුඛ පරීක්ෂණයට අජිනේ කරන.
1: ඒක තමයිනේ.
0: ඔයාගේ නම කියන්න.
1: මම යශෝරා.
0: යශෝරා. ගම කියන්න.
1: ගම කුරුණෑගල.
0: කුරුණෑගල. කුරුණෑගල සිට පැමිණි යශෝරා සමග සමයි මම අද වැඩසටහන කරන්නේ.
1: ස්තුතියි.
0: එතකොට දැන් ඔයාගේ මේ ඔයා කොහෙද? සෞන්දර්ය විශ්වවිද්‍යාලේ නේ?
1: අනිවාර්යයෙන්.
0: ඔව්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ අපි හොයාගත්ත අලුත් මෙයා තමයි අලුත් මනමාලි. හරි. Right, hey, good morning, Subudayasana. අද ඉඳලා මේ ඔයානේ ඉන්නේ දිගටම
1: එනවා. අනිවාර්යෙන් එනවා
0: එනවා. හරි. කොපි කරනවා කියලා එකක් තියෙනවානේ ලෝකේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා මේ මිනිස්සු මිනිස්සුන්ව කොපි කරනවා. ඔව්. ඔයා තව කෙනෙක්ව කොපි කරනවා. මම තව කෙනෙක්ව කොපි කරනවා. හ්ම් හ්ම්. අර පොඩි කාලේ අපි විභාගයේම ලියනකොට අර අතින් වහගෙන කොපි කරන්නේ දෙන්නේ නැතුව නේ. ඔව්. Right. මේ කොපි කරනවා කියන එක ඇතුලේ හරි ලස්සන කතාවක් තියෙනවා. මේ හිඩන් ජීනස් කියන පොතේ එක තැනක කියනවා, කොපි කරන්න කවුරු හරි ඕනම කෙනෙක් ඔබ කොපි කරන්න, හැබැයි කොපි කළේ යම් තලයකට ගියාට පස්සේ ඔබ ඒකට වෙනස් අලුත් බවක් එකතු කරන්න කියලා. හරි. එතකොට කොපි කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කොපි නොකරන තාක්කල් ඔහු කිසිම දෙයක් පිළිබඳව හීනයක් දකින්නේ නැහැ කියන එකයි මේ
1: කියන්නේ.
0: ඒ කියන්නේ සරල උදාහරණයක් කියනද, මුලින්ම කවුරු හරි ඇඳුම් අඳිනවා දැක්ක නිසා අපි ඇඳුම් අඳිනවා. මුලින්ම කවුරු හරි ආහාරයක් පිළියල කරගන්නකොට ඒක උයලා පුච්චලා එහෙම නැත්තම් නේද, අපි කියන්නේ ඒක කන්න පුළුවන් විදිහට සුසු විදිහට කවුරු හරි කරනවා දැක්ක නිසා ඒ හුරුව තමයි අපි කවදා හරි දවසක මේ අද වෙනකන් ඇවිල්ලා කෑමට ගුණත් උයලා පියලා පිළිවෙලට ඕනම දෙයක් කරන්නේ. පොඩි කාලෙදි ගේ ඇතුලේ අම්මයි තාත්තයි කරන කියන දේවල් තමයි අර පොඩි ළමයින් සමාජයට එනකොට කරන්න කියන්නේ කියලා මතයක් තියෙනවා. ගෙවල් වල හැසිරීම පොඩ කතා කරන්න ඔය. බය ඉන්නේ. අද ඒ නිසා මේ ඕනම කෙනෙක් දිහා බල්ලා ඔබට ගන්න තියෙන දෙයක් ගන්න. නමුත් ඔබේ ජීවිතේට ඔබ අලුත් දේකුත් එකතු කරගන්න. ඊට පස්සේ අවසානයේ සමාජලාට වාර කොපි කරන අර පළවෙනියට තිබ්බ මොකක් හරි මූලික වෙච්ච දේ අභිබවා යන කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙයි.
1: අනිවාර්යෙන්ම කොපි කරාට තමන්ට අවශ්‍ය දේවල් ටික විතරක් ගන්න කියන්න පුළුවන් නේද?
0: ඔව්, කතාවට කියනවා නේද, කොපි කළ හැක සමකල නොහැක
1: කියලා. ඔව් ඔව්.
0: එහෙම හිකුත් තියෙනවා. රයිට්. අපි එහෙමනම් හද දවස් පටන් ගන්නවා. හද දවසෙත් මගේ අනුග්‍රහකත්වය දෙන අතරේ අනුග්‍රහකයෝ අතර ඉන්නවා විජය නිෂ්පාදන කැමරාස කරන විජය නිෂ්පාදන. ඉතින් මේ විජය නිෂ්පාදන වලට කොපි කරන්න එහෙම නැත්නම් මේකට ආදේශක විදිහට විවිධ විදිහේ නිෂ්පාදන මාකට් එකට දාන්න සමහර නිෂ්පාදකයෝ උත්සාහ කරනවා. හැබැයි
1: සම කරන්න බැරි වුණා නේද?
0: තාම සම කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විජේ නිෂ්පාදන කියලා කියන්නේ සියලුසියක් ස්වභාවික කුළුබඩ නිෂ්පාදන. ලංකාවේ අපිට විතරක් නෙවෙයි ලෝකෙටම කැමති රස කරන්න ඒ අවශ්‍ය කරන ස්වභාවික කුළුබඩ රසය දෙන්නේ විජේ නිෂ්පාදන.
1: ඉතින් ලාංඡනය බලලම මෙලදී ගන්න අමතක කරන්න එපා.
0: හරි. එහෙමනම් 10 වෙනකන් අපි ඉන්නවා ඇත්ත එක්ක. තව ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. පැය 3ක් තියෙනවා.

0: හතයි විනාඩි 21යි වෙලා. කෙනෙක්ගේ ජීවිතයක් වෙනස් වෙන්න එක රාත්‍රියක්, එක මොහොතක්, එක පැයක්, එක තප්පරයක් ඇති. මොකද කියන්නේ ඒක?
1: අනිවාර්යෙන් විනාඩියක් වෙන්නත් පුළුවන් නේ.
0: දැන් නිලක්ෂිකාද සිල්වා කියලා කියන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කාලයක් තිස්සේ හිටපු දක්ෂ සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාව. නිලක්ෂිකා ගැන පහුගිය කාලේ ලෝකෙට තිබ්බ අදහස ඊයේ රෑ එයා වෙනස් කරා. ඊයේ නවසීලන්තය එක්ක පැවති තරඟෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒ දිනනකොට නිලක්ෂිකා තමයි ඒකේ කී රෝල් එක කරේ.
1: කෙල්ලෝ එහෙම තමයි
0: කියන්නේ නිලක්ෂිකා නැත්තම් මැච් එක පරදින. හරි, දැන් බලන්න මේ නිලක්ෂිකාට අවුරුදු 37යි. හරි, එතකොට නිලක්ෂිකා ගැන මුල් කාලේ ඔයා ක්‍රිකට් බැලපු කෙනෙක් නම් දන්නවා, හරි බෝරින් බැට් කරනකොට, ඒ කියන්නේ ටිකක් ඩොට් බෝල්ස් ගහනවා වැඩි, හරි, ඒ කියන්නේ රිදම් එකේ නෑ, අර දැන් චමරි අතපත්තු කිව්වම එන අපිට එනවනේ පින්තූරයක්. චමරි කිව්වම ටිකක් ඇග්‍රෙසිව් කැරක්ටර් එකක්, හරි ස්පීඩ් කැරක්ටර් එකක්, එයා තමයි මැච් දිනවන්නේ, අර එහෙම එකක්. එතකොට නිලක්ෂිකා අත්දැකීම තිබුණා, නිලක්ෂිකා ගැන එහෙම එකක් ඔළුවේ තිබුණා ලෝකෙ ක්‍රිකට් බලපු අයගේ. හැබැයි ඊයේ එයා එක වෙනස් කරනවා, පන්දු 37කින් අර්ධ ශතකයක් ගාලා තරගේ දිනවනවා.
1: ලොකු වෙනසක් කරා නේද?
0: ඔව්. දැන් මේ වගේම කෙනෙක් ගැන කියන්නම්, අපි ඊයේත් කිව්වා අවුරුදු 40 කියලා කියන්නේ වයසක් නෙවෙයි. 40 කියලා කොහොම ජීවිතේ ගොඩක් අය අතාරිනකොට, අර ඊයේ දවසේ මම කිව්වා මේ කොහෙද අපේ මෙහෙ මේ කේප් වර්ඩ් වල ගෝල් රකින්න ගැන. එයා තමයි ස්පාඤ්ඤයට හි තරගේ ගෝල් ගණනාවක්, ස්පාඤ්ඤ පැත්තෙන් ගහපු ගෝල් ගණනාවක් ආරක්ෂා කරලා ලොකු කැරක්ටර් එකක් බවට පත් උනේ. ඔයා දන්නවද, එයා මැච් එකට එන්න කලින් එයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා හිටියේ 50,000ක් විතර. ඒ මැච් එක ඉවරලා පහුවදා වෙනකොට මිලියන 4 ෆලෝවර්ස්ලා වැඩි වෙලා.
1: ඒසිපස්සු නෑ නේද?
0: එක රෑකින් එයාගේ ජනප්‍රියත්වය හිල ගියා. එතකොට අවුරුදු 40යි, එයා තමයි ජනප්‍රිය වීරයා බවට පත් වුණේ ඒ ස්පාඤ්ඤ තරගේ. හරි, ඒ නිසා මේ එක තප්පරයක් විනාඩියක් කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් වෙන මොහොතක් වෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඔයාට විතරයි. 7:23 වෙලාව අපි ක්‍රිමරාජ ගැන මතක් කරන්න ඕනේ. ක්‍රිමරාජ කියලා කිව්වම වාගේ ගෙදරට, විශේෂයෙන්ම වාගේ ගෙදර නිකන් අර වෙද මහත්තයා ඉන්නා වගේ තමයි. ක්‍රිමරාජ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. අවුරුදු 70ක් තිස්සේ ලංකාවේ අපි විශ්වාස කරපු සන්නාමයක් තමයි ක්‍රිමරාජ කියලා කියන්නේ.
1: ඉතින් දැන් වාට බඩේ අමාරු, උදරාබාධ, මේ ඕනම දෙයක්, පණ රෝග, ආශනික වගේම සුවය ලබා දෙන 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා ක්‍රිමරාජ කරල් ගොල්. ඉතින් ඉහළම ප්‍රමිතියකට ඔයාගේ පවුලේ හැමෝටම හොඳ නිරෝගී ජීවිතයක්, සෞඛ්‍ය සම්පන්න නිරෝගීකම වෙනුවෙන් ආඩම්ලෙදී ගන්න පුළුවන් ක්‍රිමරාජ කරල් ගොල්. ඉතින් අදම කතා කරන්න 0112753889.
0: එවගේ මතක් කරන්න ඕනේ මහජන සම්පත ගැන, මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න, ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න මහජන සම්පත. ඉතින් රුපියල් 40ක් කියලා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න දරන උත්සාහයක් විතරක් නෙමෙයි, රටේ අපේ රටේ විශේෂම අරමුදල් ගණනාවකට ශක්තියක් වෙන විදිය වියදමක් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ වටිකට්ටයක් ගන්නකොට මතක තියාගන්න මහජන සම්පත ගැන.

0: හතයි විනාඩි 29යි වෙලාව. මේ දවස්වල මේ ඔය ජ්‍යොතිෂවේදියෝ නිතරම කියන එකක් තමයි වා දැකලා තියෙනවද? මේ ලග්න හතරට සුපිරි ධනයෝග තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ තව සමහරු කියනවා මේ අය නම් කෝටිපතියෝ වෙනවා සත්තයි.
1: අනිවාර්යෙන්.
0: එතකොට ඒ ක්ලිප් එකක් පොඩි එකක් දැක්කම අපි ඇතුළට ගිහිල්ලා ඒක බලලා ඉතින් අපි හිතේ ඇති කරගන්නවා අනේ එහෙනම් මම දැන් හිට අනිද්දා ජූලි මේ දවස්වල ගත්තින ජූනි 21 වෙනදායින් පස්සේ කෝටිපතියෙක් වෙනවා කියලා මගේ ලග්නවලත් කියලා තියෙනවා.
1: ඒක තමයිනේ අපි බලමු දැනනම්.
0: කියන්නේ මේමයයි. දැන් ඒක අහගෙන නිකන් ඉඳලා බෑ.
1: රුපියල් 40ක් දීලා ආලතරයක් මලදී ගන්නත් ඕනේ.
0: ඔව් දැන් ජ්‍යොතිෂ්‍ය පැත්තකින් තියන්නකෝ. හැමදාම ජාතික ලොතරැයි මණ්ඩලයේ කිව්වා ඔබට සුපිරි ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ නම් රුපියල් 40ක් වේදම් කරලා ටිකට් එකක් ගන්න කියලා.
1: ඔව්.
0: එතකොට ඊයේ දවසේ එහෙම ටිකට්ස් ගත්තා ඉන්නවා. ඒගොල්ල වාසනාව කොහොමද කියලා බලන්න හදන්නේ. ඊයේ දවසේ සුබ දවසක් ලොතරැයිය තමයි මුලින්ම මම කියන්න සූදානම් වෙන්නේ. ඊයේ දවසේ මේෂ ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වෙනවා. ජයංක අංක 19 අංක 41 සහ අංක 54. ඊට පස්සේ ඔයාගේ අතේ තියෙන ජය ලොතරැයිය ආ රක්ෂරයත් එක්ක අංක 7 අංක 6 අංක 0 අංක 5. අද සම්පත ගත්තනම් මෙන්න බලන්න අංක ටික අංක 2 අංක 5 අංක 2 අංක 5 අංක 8 අංක 0 අංක 2 අංක 5 සහ Y අක්ෂරයේ තියෙන්න ඕනේ ඔයාගේ ටිකට් එකේ. ඊට පස්සේ හඳහන ලොතරැයිය ඒ දවසේ දිනුම් මැද්දේ කන්‍යා ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 14 අංක 27 අංක 37 සහ අංක 60. ධන නිදානේ ගත්ත ඔබ සුපිරි ජයග්‍රාහකයෙක් වෙලාද කියලා බලන්න මෙන්න මේ අංක ටික සායංග්‍රහ අක්ෂරය ඔයාගේ ටිකට් එකේ තියෙන්න ඕනේ. X අක්ෂරයත් එක්ක අංක 61 අංක 70 අංක 72 සහ අංක 74. අවසාන වශයෙන් අපි බලන්නේ මෙගාපවද නැහැ. මෙගාපව නේද?
1: ඔව් මෙගාපව. තියෙනවා සුපිරි ජයංකයක්
0: තියෙනවා. සුපිරි ජයංක අංකාට ඉංග්‍රීසි අක්ෂරයේ U. ඒ වගේම අංක 13, අංක 20, අංක 65 සහ අංක 69. ගොවිසත ගත්තනම් N අක්ෂරයත් එක්ක අංක 2, අංක 19, අංක 42 සහ අංක 63. ඊට පස්සේ බලන්නේ ඔන්න ඔයාගේ මහජන සම්පත. අද දවසේ තවර මතක් කර වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න කියලා. Y අක්ෂරයත් එක්ක අංක 1, අංක 6, අංක 8, අංක 0, අංක 2 සහ අංක 5. ජාතික ලොතරැයි මණ්ඩලයේ අද දවසේ තවා දිනවන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. එහෙමනම් ඉතින් වාර කරන්න තියෙන්නේ රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ වාසනාව, ඒ වාසනාවේ අයිතිකාරය වෙන්න ඒ ආයෝජනය කරන්න. එළියට බැස්සම මතක තියාගන්න ලොතරැයි කූඩුවක් දැක්කම ඔයාව දිනවන්න, ඔයාව කෝටිපතියෙක් කරන්න, ලක්ෂපතියෙක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලෑස්තියි.

0: හඬ රේඩියෝ ITN
1: 7යි
2: වග කියන රේඩියෝ
1: 7යි විනාඩි 36 වෙලා ගෙදර උයනවාද ඔයා
3: උයනවා
1: ගෙදර ඉර ඒගොල්ලන් කන්න බෑ
3: පුළුවන් කන්නත් පුළුවන් රසට හදන්නත් පුළුවන් මට
1: වටිනවා හරි ඒ ආත්ම විශ්වාසය එහෙම තියෙන්නේ නේද
3: කැලමෙක් වුණා උයන්න පුළුවන් වෙන්න ඕනි
1: දැන් උයන පියන ඒවා ඇච්චර අමාරු දේවල් නෙවෙයිනේ
3: ඔව්
1: ලෝකෙ දියුණුයි මත් එක උනත් උයන්න දැන් රයිස් කුකර් එක තියෙනවා හොද්දක් මාළුවක් මොන හරි හදාගන්න හරි ලේසි ඕන කරන දේ දාලා ලිප දාලා ඔහේ ඕන වැඩක් කළා අයිලා ඒ වෙඩේ ඉවර කරගන්න පුළුවන්
3: ඔව්
1: දැන් ඔය විදුලි උපකරණ පාවිච්චි කරනකොට ගොඩාක් අය සමහර පුංචි පුංචි වැරදි කරනවා ඒ කියන්නේ අතේ වතුර තියාගෙන නේද
3: ඔව්
1: අර ප්ලග් එක මේවයකට
3: මේව කරනවා
1: ඔව් ඊට පස්සේ සමහර ලාවට ඒ උපකරණයේ ස්විච් එක දාන්න යනවා
3: ඔව්
1: ඊට පස්සේ සමහර ලාවට කෙටල් එකට වතුර නොදා අර නියමිත ප්‍රමාණයට වතුර නොදා ස්විච් එක දානවා ඔයගේ ප්‍රශ්න වෙනවනේ
3: ඔව්
1: ඒ කියන්නේ විදුලි අනතුරු වෙන්න දැන් පහුගිය කාලේ අපිට මතකයි ඔය විවිධ තැන්වල ඇතිවෙච්ච ගිනි ගැනීම් මෙහෙම සම්බන්ධව විදුලි නේද හරියාකාරව අනාරක්ෂිත විදියට විදුලියත් එක්ක කරපු ගනුදෙනුවලදී වෙසක් කාලේ තොරණක් හදනකොට වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඔය ගෙදර තියෙනවා ට්‍රිප් ස්විච් එක කියලා එකක්. ඔය ට්‍රිප් ස්විච් එක කියලා කියන්නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්ම තියෙන එකක්. දැන් හැමෝම දන්නවා අකුණක් ගහද්දී ගෙදර ට්‍රිප් ස්විච් එක
3: ඔෆ් වෙන්න ඕනේ.
1: ඔෆ් වෙන්න ඕනේ. ඇයි එහෙම ඔෆ් වෙන්නේ?
3: ඒ අපි ආරක්ෂා කරගන්න නේද?
1: ඔව් දැන් එතකොට අපේ ආරක්ෂාවට ඒක ඔෆ් වෙනවා කියලාවත් දන්නේ නැත්නම් අපි ට්‍රිප් ස්විච් එක ගැන කතා කරලා වැඩක් නැහැ.
3: ඔව්.
1: ඒක තමයි ප්‍රධානම කාරණා. දැන් ගෙදර සමහර ගෙවල් තියෙනවා ට්‍රිප් ස්විච් එක නැහැ කියලා හිතමු. මොකක් හරි අකුණක් ගහලා හරි මොනවා හරි වෙලා කැඩිලා. හරි?
3: ඔව්.
1: එතකොට ගෙදර කරන්ට් එක ගලාගෙන යන මනින පරීක්ෂක මහතෙක් වගේ තමයි මේ ට්‍රිප් ස්විච් එක කියලා
3: කියන්නේ.
1: එයා හැම වෙලාවෙම බලන් ඉන්නේ ගෙට ඇතුළු වෙන කරන්ට් එකයි වැඩේ ඉවර වෙලා ආපහු එළියට යන කරන්ට් එකයි සමානද කියලා.
3: ඔව්.
1: ඒ නිසා අකුණක් ගැව්වම ඒක කෙලින්ම අපේ ගෙදරට නොවැදුනත්, ගෙදර කිට්ටුව තියෙන ලයින් එකකට හරි පොලොවට හරි වැදුනොත්, ඒකෙන් ලොකු විදුලි බලයක් නේ.
3: ඔව්.
1: වයර් එක දිගේ ගලාගෙන එනවා. මේක නිකන් හරියට එකපාරට ලොකු වතුර බටයකින් වතුර එනවා වගේ වැඩක්.
3: ඔව්.
1: ඒ නිසා මේ වගේ අධික විදුලි බලයක් එකපාරට එද්දී මොකද කරන්නේ? ගෙදර තියෙන බල්බ්, ටීවී
3: ඔක්කොම නික ඔෆ් කියලා තියන්න ඕනේ නේද පරිස්සමට.
1: ෆ්‍රිජ් වගේ උපකරණ වලට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ.
3: ඔව්.
1: ඒ නිසා ඒ පැයේ තියෙන වයර් වලින් හෝ පරිපත වලින් විදුලිය පිටතට පයින්න පුළුවන්.
3: හරි.
1: එහෙම නැත්නම් වයර් හරහා යන විදුලියෙන් කොටසක් ගෙදර තියෙන ඈර්ත් වයර් එක දිගේ පොළවට කාන්දු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ට්‍රිප් ස්විච් එක වැඩියට බහිනවා.
3: ඔව්.
1: එයා දකිනවා දැන් ගෙට ඇතුළු වෙන කරන්ට් එකයි ආපහු යන කරන්ට් එකයි සමාන නැහැ කියලා.
3: ඔව්.
1: මොකද කරන්ට් එකෙන් කොටසක් ඈර්ත් එක දිගේ පොළොවට ලීක් වෙලා ඉවරයි. හිතන්න ඔයා බටේකින් වතුර යවනවා කියලා. බටේ මුලින්ම වතුර ලීටර් 10ක් යවද්දී අනිත් කෙළවරින් ලීටර් 10ක්ම එන්න ඕනේනේ.
3: ඔව්.
1: සාමාන්‍ය එහෙමනේ.
3: ඔව්.
1: මේ පැත්තෙන් ලීටර් 10ක් දානවා නම් බටේට එළියට එන්නත් ඕනේ 10ක්.
3: 10ක්.
1: අන්තිමට ලැබෙන්නේ ලීටර් 8යි නම් අන්න ඒ වගේ කරන්ට් එකේ මෙන්න මේ කියන වෙනස ඇති වුණොත්. හරි?
3: නේ.
1: ඒ කියන්නේ ඔය මිලි ඇම්පියර් 30ක් වගේ පුංචි වෙනසක් දැක්ක ගමන් ට්‍රිප් ස්විච් එක තප්පරෙන් පංගුවකින් එකක් මතක තියාගන්න. හරි? තප්පරයකින් පංගුවෙන් එකක් අරගෙන පටස් ගාලා ඔෆ් කරනවා. එතකොට ගෙදරම කරන්ට් එක විසන්දි වෙනවා. හරි? ඔක තමයි ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නේ. මේ අපිට අමතකයි දැන් මේ ඉස්සරහට නම් අකුණු ගහන කාලයක් නෙමෙයි එනවා කියලා කියන්නේ. එල්නිනෝ එකක් නෙන්නේ.
3: ඔව්.
1: ඉතින් ට්‍රිප් ස්විච් එක ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා ඒ වේ බේකර් නෑ. ඔය බේකර් කියලා පොඩි පොඩි කෑලි ටිකක් තියෙන. ඒවා කැඩිලා ඉතින් ආයෙව අකුණු ගහලා ඒවා පිච්චිලා කියනවා අය ගෙනල්ලා දාලා නැහැ. ආපේ ගෙදර ට්‍රිප් එකක් නැහැ ට්‍රිප් ස්විච් එකක් නැහැ. හැබැයි ඔබේ ආරක්ෂාව ගැන ඔබ හිතනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රිප් ස්විච් එකක් ගෙදර තියෙන්න ඕනේ. නේ?
3: අනිවාර්යයෙන්.
1: අපිට මෙන්න මෙතනදි මතක් වෙනවා ගෙදර විදුලිය ගැන කතා කරපු නිසා ඔයා දන්නවා ගෙදර සාමාන්‍ය කරන්ට් එක දැන් ඔයාට ලොකු වදයක් වෙලා තියෙන්නේ. කරන්ට් එක කියන්නේ කරන්ට් එකට ගෙවලා මේකට යන වියදම දැන් වැඩි. ඒ නිසා ඩීප් ටෙක් සෝලා ගැන අපි හැමදාම මතක් කරනවා. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ ඔයාට ඔය විදුලි බිල අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය.
3: ඉන්කරන් බිලට තිත තියන්න හොඳම වෙලාව තමයි. ඒ වගේම තමයි ඔයා ගොවි මහත්තෙක් නම් වගාවටයි සාක්කුවටයි දෙකටම හොඳම දෙයක් වෙන්න තමයි යන්නේ. ඒ තමයි ලංකාවේ හොඳම තේරිම ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක. මෙලදී ගන්න ඔයාටත් පුළුවන්. ඉතින් පිරිවැය අඩු වෙන්න අස්වර්ණ සරුවෙන් වතුර මෝටරයක් විතරක් නෙමෙයි ගෙදර විදුලි බිල බින්දුවටම අඩු කරන්න වගේම ආට අමතර ආදායමක් හොයා ගන්නත් පුළුවන්. ඉතින් අදම ඉන්වෙස්ට් කරන්න ඩීප් ටෙක් සෝලා වෝටර් සිස්ටම් එකකට. ඉතින් කතා කරන්න 071
1: ඩීප්ටෙක් සෝලා. ඉතින් ඔයාගේ ගෙදර ටෝන් කරන සෝලා සිස්ටම් එක වෙන්න පුළුවන්, වෝටර් පම්ප් එක වෙන්න පුළුවන්. මේ දෙකටම ඕනම වෙලාවක කෝල් එකක් දෙන්න 071 711 711 කියන නම්බරකට ලංකාවේ ගොඩක් දෙනෙක් තමන්ගේ ගෙදරට, තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට, තමන්ගේ කර්මාන්ත ශාලාවට, මේ කියන ඕනම තැනකට සෝලා එකක් දානවා නම් මතක තියාගන්න ඩීප්ටෙක් සෝලා.

0: උදේ 7යි විනාඩි 49යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ఇక పారట మాట నన్నాదున ఫేస్బుక్ అకౌంట్ ఏకింగ్ మెసేజ్ మాత్ నమక్ తీయనమా యాగి నమ ఇంగ్రీసీన్ తీయని మమ మే ఇక గియన్నోన్నేని హవే పనిగిడి గియన్న యా కియనో అమాట యాగి జీవితే దెంగ ఎపావిలా తీయన్ని మేలోకి మమ మట కౌరుత్ నే కియల హితెనా నముత్ ఒబ సహా మాతర కిసిమ మీట కలిన్ కిసిమ సన్నివేదనయక్ మెసేజ్ యక్వత్ దాల నెతి ఉనత్ మట ఇతన ఒబ హొంద మనుస్సేక్ కియల హరి ఏనిసా మగే బ్యాంకు గినుమి మెన్న మే ముదల తీయనా ඩොලර් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා හරි US ඩොලර්ස් තියෙන ගානයි එයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එක්ක වෙබ්සයිට් එකේ ලින්ක් එකක් මට එවලා තියෙනවා
1: හරි
0: ඉතින් මට මේ එයාගේ කවුන්ට් එකේ තියෙන මේ ඩොලර් ගාන දැක්කම මම නිකන් ඉලක්කම් වලින් කියන්න මට ඒක 63,30,050ක් තියෙනවා US ඩොලර්ස් හරි 63,30,050ක් USD හරි මට මේක දැක්ක ගමන් මං හිතුවා රයිට් මේ තමයි මට කවුරු හරි දීලා තියෙන අර අපි කියන්නේ නේද අර කාගෙද මැණික් මල්ල වගේ තමයි හරි විශ්වෙන් මට මේ දීලා තියෙන මාර චාන්ස් එකක් ආ කියලා මම ඉක්මනටම මේ වෙබ් එක ඕපන් කරන්න හත්නකොට මගේ ඔළුවට ආවා මේ දවස්වල හැකර්ලා ඉන්නවා මේක ලින්ක් එක ඔබ ඕපන් කළා අමාරු වෙටෙන්න එපා මේ ඔයාගේ තියෙන තඹ සතේක දෙයක් හරි තියෙනවා නම් ඒකටත් ෂොට් එක හම්බෙන්නේ
1: නැහැ.
0: එහෙම තියෙනවනේ. අපිට මේ ඉන්නේ ෆේක් ඒවා.
1: ඔව්.
0: මේ ඇවිල්ලා ස්කෑම් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ අපි හැම වෙලේම. දැන් අපේ බැංකුවේ තියෙන සල්ලි සම්බන්ධ වුණත් අපිට තියෙනවා අනාරක්ෂිත බවක්. ඒකට හේතුව ඒ හැකර් සහ විශේෂ සමහරු ඉන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ තාක්ෂණය පාවිච්චි කළා නේද?
1: ඔව්.
0: ඒගොල්ලෝ අපේ account වල තියෙන සල්ලි අදිනවා. ඉතින් ඒ නිසා අපි නිතරම බැංකුවත් එක්ක හොඳ ශක්තිමත් විශ්වාසනීය ගනුදෙනුවක ඉන්න ඕනේ. අන්න එහෙම තනක් ගැන මේ කියන්නේ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් RDB බැංකුවේ ඔයාගේ ආයෝජනය කරන්න මුදල් තැන්පතුව කරන්න විශ්වාසයෙන් කියනවා ඔයාගේ මුදල සුරක්ෂිතයි.
1: එවගේම තමයි රාජ්‍ය බැංකුවක තියෙන සුරක්ෂිත භාවයේ වගේම ඉහළම රැකවරණයක් එක්ක ස්ථාවර තැන්පතු තියෙන ඉහළම පොලියක් ගන්න ඔයාටත් RDB බැංකුවත් එකට එකතු වුණොත් පුළුවන්. ඉතින් ඔයාගේ මුදල් වලට හොඳම විශ්වාසයෙන් තැන්පත් කරන්න ඔයාත් අදම RDB බැංකුව වෙතට යන්න.
0: RDB කියලා කිව්වම ලංකාවේ ගොඩාක් තැන්වල ශාඛාවන් තියෙනවා. ඉතින් ඒ නිසා RDB කියන දශක ගණනාවක් තිස්සේ අපිත් එක්ක ගනුදෙනු කරපු තැන. ඉතින් ඔන්න ඔය කියන දේවල් ඔක්කොම එකතු කරාම අපිට කිසිම විදිය අවිශ්වාසයක් හිතෙන්නේ නැති තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයාට විජය නිෂ්පාදන මේ පැය යන්න කලින් විජය කියලා කිව්වම කුළුබඩු විතරක්ම නෙවෙයි. වාඩි ඉදියාප්ප ටිකක් හදාගන්න ඕන නම් ඉදියාප්ප රතු සහ සුදු කියන නේද? ඉදියාප්ප පිටි ටික වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි හිතමු සමහරලාට වඩ හිතන එක පාරට හැලපයක් ගන්න.
1: ඔව්.
0: රසම රස හැලපයක් කරනවා නම් 100%ක් ස්වභාවික කුරක්කන් රසය සහිත විජය
1: නිෂ්පාදනම ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අනුකරණ තියෙනවා හරියටම විජය ලාංඡනය තේරවද කියලා බලලා ඔයා මිලදී ගන්න අමතක කරන්න එපා.
0: ඒ වගේම පැලලත් නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. පැලලත් කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාව අපිට ගන්න තියෙන විශ්වාසයෙන් ගන්න පුළුවන් කිරි නිෂ්පාදන තමයි පැලලත් කියලා කියන්නේ. ඒ වගේම ලංකාවේ කිරි ගොවීන් මේ හැමෝම එක්ක අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඒගොල්ලෝ දරන උත්සාහය දැන් රට පුරාම ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් තියෙන නිසා එහෙම නැත්නම් අවුට්ලට් තියෙන නිසා සුපර් මාකට්ස් වල මේ සියල්ල තියෙන නිසා වඩා අපිට ප්‍රශ්නයක් නැතුව මේ නිෂ්පාදන ටික ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පැලවත්ත කියන නමින් 7:55

0: Lakhanda Radio ITN.
1: ඔද යටයි විනාඩි 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ටෙක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන ජුනි 17 උදැසන 7 සිට

0: තෙල්දෙනිය ජාතික පාසල තෙල්දෙනිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තෙල්දෙනිය සුරේකි මුමගතුන්ට

0: හඬ අටයි විනාඩි පහයි ගුඩ් මෝර්නින් සුබෝදෑසනක් අපි හැමදාම සාමය වෙනුවෙන් පෙනී හිටපු රටක්නේ ඉතාම සාමකාමී වටපිටාවක් ඇතුළේ ජීවත් වෙන අපි අසල්වැසි රාජ්‍යයන් එක්ක යුද්ධ කරන්න යන්නේ යුද්ධ කළා දිනන්න බෑ කියලා මගේ කුත්තින තවන්නේ කොහොම වුණත් අපි එහෙම යන්නේ නෑනේ අපි කාට හරි අපේ දැන් සාමාන්‍ය පොදු පෞද්ගලිකව ගත්තොත් ඔබට කවුරු හරි ගැහුවත් එහෙම ගහන්න අතපයසි කරන්න යන්නේ
1: නැහැ. ඔව්. අර ඉන්නව නේද?
0: ඔව්. ඉතින් ඒ නිසා සාමය ගැන කොහේ හරි ඇහෙනකොට දකින්නකොට අපිට ඒක ගැන පොඩි හැඟීමක් නේද? අපි ඒකට පොඩි මේ කියන්නේ වචනකින් හරි සපෝට් එකක් දෙනවා. එහෙම කියනකොට සමහරු කියනවා මෙහෙම පිස්සුද? අපේ රටේ තරම් අවුලන මිනිස්සු නේද? ඇවිල්ලෙන ගින්නට පිදුරු දාන මිනිස්සු තව
1: කොහෙද ඉන්නේ?
0: ඔව් ලෝකේ කොහෙවත් නැහැ. එහෙමත් කියනවා. මේ ඉරාන ඇමරිකා ප්‍රශ්නේ දැන් ඉවරයි. ඉවරයි කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් සාම කතාවකට ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් මේ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද පෞගේ කාලෙම අපි මේ නිසා සෑහෙන්න පීඩාවට පත් වෙච්ච රටක්. ඒගොල්ලෝ ගහගත්තා.
1: අපි විඳෙව්වද?
0: අපි විඳෙව්වනේ. මොකද තෙල් මිල ඉහළ ගියා. අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා මේ සියල්ලට මේව බලපෑවා. ගෑස් එකට පවා බලපෑවා. හරි. ඇමරිකා ඉරාන අවබෝධතා ගිවිසුම ලබන සිකුරාදා ජිනීවා නුවරදී අත්සන් තියෙනවා. ඉතින් ඇමරිකාවෙත් මෝර්නින් ෂෝ එක ගුඩ් මෝර්නින් ඇමරිකා කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ඇමරිකාවේ එහි කොහේ හරි ටීවී චැනල් එක වෙන්නේ නැතිනේ. අන්න එතෙන්දී ඇමරිකානු උප ජනාධිපති JD Vance කිව්වා ඉරිදා ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළා කියලා. මේ පහුගිය දවසක අත්සන් කළා
1: තියෙනවා.
0: ඒක ඩිජිටල් ක්‍රමයකට කරා, ඒක මැනුවල් කියන්නේ අපි කියන්නේ දෙන්න එකට මුණ ගැහිලා අත්සන් කරනවා වගේ එකක් කරන්නේ මේ සිකුරාදා කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් අපි කියමු ට්‍රම්ප්ුයි දැන් මේ
1: උපජනාධිපති ජේ.ඩී. වැන්ස්.
0: ඔව්. එතකොට මේ ගිවිසුමට එන්නේ කවුද? ඇමරිකානු පාර්ශවයෙන් එන්නේ ට්‍රම්ප්. හරි. එතකොට ජේ.ඩී. වැන්ස් කිව්වා මේකට ට්‍රම්ප් ඇවිල්ලා උපජනාධිපති මේගොල්ලන්ගේ සහභාගිත්වයෙන් මේක කරා කියලා. එතකොට ඉරානි පැත්තෙන් මේකට ආවේ
1: පාර්ලිමේන්තු මන්ත්‍රී
0: කතානායක ආවේ මොහමඩ් බාග ගලිබාෆ් නේ. එයා ඇවිල්ලා මේකේ අත්සන දැම්ම කියලා කිව්වා. දැන් ලෝකෙම බලාගෙන ඉන්නවා මේ ගිවිසුමේ තියෙන්නේ මොකද්ද කියලා. නේ?
1: හරි ප්‍රශ්නයක්.
0: ඔව් මහ ජනතාව මේ ගැන කිසිම දෙයකින් දැනුවත් නැහැ.
1: ඔව්.
0: ඒ කොහොම වුණත් ෂුවර් එකට මෙන්න මේ ටික ඇති කියලා හිතනවා.
1: බලමු නේද?
0: ඒ කියන්නේ ඇමරිකාව තවදුරටත් නේද? ඉරානයේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ.
1: ඔව්.
0: ඒ රටේ දේවල් වලට අපි කියන්නේ ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඉරාන සැලසුම යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම. ඊට පස්සේ ඇමරිකානු සහ ඒගොල්ලන්ගේ මිත්‍ර පාර්ශව අවම වශයෙන් ඩොලර් මිලියන 300ක් වන්න ප්‍රතිසංස්කරණ සැලසුම ඉරානයට දෙන්න ඕනි. ඉරානයේ ඉන්ධන සහ ඛනිජ නිෂ්පාදන සඳහා වන සීමා ඉවත් කරන්න ඕනි. ඊට පස්සේ ලෙබනනය සම්බන්ධව මේ වගේ දේවල් මේ ගිවිසුම ඇති කියලා බොහෝ අය
1: විශ්වාස
0: කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර අපි කියන්නේ උපකල්පනය කරනවා. ඉතින් මේක ඉතාම සාධනීය තත්ත්වයක්. අපිට ඇත්තටම සතුටු හිතෙන්නේ මේ කතාවේදී. ඉස්සරහට මේ මැද පෙරදිග අර්බුදය කියන එක ඔය අපේ මේ ශබ්දකෝෂයේම නැත්තම් අපේ වාග්මාලාවේ තිබ්බ එකක් නෙවෙයි
1: මේ. ඔව් අලුතින් එකතු වුණා නේද අපේ ජීවිතවලට. ජීවිත වෙනස් වෙන්න පටන් ගත්ත ඒ යුද්ධය නිසාම.
0: පෙරදිග මුතු ඇටය කියලානේ අපි නිතර භාවිත කරේ. දැන් අපි කියනවා මැද පෙරදිග අර්බුදය කියලා. අපි රට ගැන කතා කරනකොට ඉතින් මේ කියන தත්ත්වය සියල්ලටම කියන්න ඕනේ. ඇමරිකාව, ඉරානය, ඊශ්‍රායලය ඇතුළු අය, ලෙබනන්, ඊට පස්සේ තව ගත්තම තව ඉන්නවා මේ මාර රටවල් ටිකක් ඉන්නවා අය. අර එක්තරා මොහොතක මම කියෙව්වා ඒක ආටිකල් එකේ තියෙනවා මේ මොහොතේ පොඩි පොඩියට හරි ලෝකෙම පවතින යුද தත්වයන් අංකයක් විදිහට කිව්වොත් 400ක් විතර තියෙනවා කියන්නේ. හරි. ඉතින් ඒ නිසා මේ හැම එකක් ඇතුළෙම ලංකාව කියන අපි මේ පුංචි දූපත, මේ දූපතේ මිනිස්සු තමයි අසරණ වෙන්නේ. එහෙම නැත්නම් නිකන් ඔළුවට නිකන් ප්‍රශ්නයක් විදිහට මේ එහෙම වටපිටාවක් හැදින්න
1: වෙන
0: කනබොනේ කොහොම හරි අපි කරගන්න
1: ඕනේ.
0: හරි, අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් සාම කතාවකින් අපි මේ පැය පටන් ගන්නවා. ඔයාට වුණත් කාත් එක්කවත් රණ්ඩු වෙන්න හරි හිතෙනවනම්, කවුරු හරි ගැන වෛරයක් හරි හිතෙනවනම් මතක් කරගන්න ඉරානයේ ඇමරිකාවයි. ඒගොල්ලොත් සාමිට කතා කරනවා නම්
1: අපිට
0: බැයිද මේක විසඳ යන්න කියලා. අටයි විනාඩි 8යි.

0: Lakhana Radio ITN
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: අටයි විනාඩි 17යි වෙලාව. මේ වෙලාවේ ලයනල් මෙසි ගැන අලුත්ම නිවුස් එකක් තියෙනවා. එයා ෆුට්බෝල් මැච් එක පළවෙනි හැට්‍රික් එක දැම්මා. සාමාන්‍ය අපි ක්‍රිකට් මැච් වල හැට්‍රික් ගැන කතා කරන්නේ. ගෝල තුනක් පිටපිට දාලා මෙසි එයාගේ නම ඉස්සරහා වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කරලා දෙන්නේ. මෙසි තමයි මේ ලෝක කුසලානේ ගැන කතා කරනකොට අපිට මුලින්ම මතක් වෙන කැරක්ටර් එක. ඉතින් එයා වයසයි කියලා නෑ. වයසයි කියන්නේ මේ 50කටක් නෑනේ. හරි කොහොම වුණත් ලයනල් මෙසි ගැන මේ මම මේ මතක් කරේ ෆුට්බෝල් ෆෑන්ස්ලා අපි බලන් ඉන්නවනම් මේ වෙලාවේ මැච් එක බලන්න. මමත් ලින්ක් එකක් හෙව්වා බලන්න බෑ. ලින්ක් එකක් නෑ මේ වෙලාවේ. හරි. ඒ කියන්නේ Facebook ලින්ක් එකක් හරි මොකක් හරි තිබ්බනම් YouTube එකේ හරි බලන් තිබ්බා. එහෙම විදිහක් නෑ. හැබැයි ඉතින් මම පුළුවන් වෙලාවට අප්ඩේට් කරන්නම්. රයිට්. හරි අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ ගැන. ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කිව්වම අවුරුදු 70ක් තිස්සේ ඔබ සහ මම දන්න නිෂ්පාදන පෙළක් එකක් නෙවෙයි ඔය අපි හැමතිස්සෙම කතා කරන කරල් ගුලි විතරක්ම නෙමෙයි තව නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: ඒ වගේම තමයි ක්‍රිමිරාජ පෙයාව ගැන ඔබට මතක් කරන්නට ඕනේ. දැන් අපිට ලෙඩක් හැදුනහම එහෙම දැන් සෙම් ප්‍රතිශාව උණ කැස සෙම මේ වගේ දේවල් හැදුනහම ඔයාට ළඟම ඉන්න කෙනා තමයි ක්‍රිමිරාජ පෙයාව. ඒ වගේම තමයි හන්දි තෛලයත් මතක් කරන්න ඕනේ ඔබට. දැන් ගොඩක් වෙලාවට සිංහල කැඩුම් බිඳු මේ වගේ දේවල් ඔලුක්කුවේ මේ වගේ දේවල් ඇති වුණොත් හන්දි තෛලයත් ගන්න අමතක කරන්න එපා. ෆෝන් නම්බර් එක අපි මතක් කරමු නේද? 0112753989 වඩ කෝල් එකක් දීලා ගන්න පුළුවන්. ඉතින් ක්‍රිමිරාජ නමින්ම ඉල්ලන්න අමතක කරන්න එපා.
0: නිෂ්පාදන ගොඩක් තියෙනවා ගුණාත්මක ආයුර්වේද ඖෂධ විශේෂයෙන්ම දැන් ඔයා මේ මතක් කරගන්න ඕනේ මේ ඖෂධ කියලා කිව්වම දශක ගණනාවක් අවුරුදු 70ක් තිස්සේ ලංකාවේ මාකට් එකේ එහෙම නැත්නම් පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගන්නවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ ප්‍රමිතිය කොච්චර දුරට පවත්ව ගන්න ඕනේද අවුරුදු 70ක් ඉස්සරහට ඉන්න. තව තරංකාරී නිෂ්පාදනාව අලුත් අලුත් බේජ් ජාති ක්‍රීම් ජාති ෆාමසි වල කවුන්ටර්ස් වල පිරෙන්න තියෙනවා. නමුත් ක්‍රිමිරාජ වලට තාම විකල්පයක් නෑ කියලා මතක තියාගන්න. ඒ වගේම ටෝම මැෂින් එක මාක්ස් පෙන් ගෲප් එක ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා අලුතෙන් ව්‍යවසායකයෝ ගණනාවක් බිහි කළා කියලා. දැන් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඔයාට වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටීම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔයාට සම්බන්ධ වෙනවා නම් කරන්න තියෙන පුංචි දෙයයි ඔයා මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න ඔයාගේ CV එකක්. අමල්ක මැණික් කඩවරට තමයි ඔයා මේ මැසේජ් එක දාන්න ඕනේ. ඒ කියන්නේ CV එක යවන්න ඕනේ. මෙන්න මේ නම්බර එකට මම නම්බර එක මතක් කරන්නම්. ඔයා මතක් කරනවා මම මතක්
1: කරනවා. මතක් කරන්නන්නේ 0776423947 ඔයාගේ CV එක ඉක්මනට WhatsApp කරන්න.
0: 0776423947 කියන නම්බර එක අමල්ක මැණික් කඩවර මහත්තයාට මේ මැසේජ් එක දාන්න CV එක යොමු කරන්න. මොකද දිවයිනේ අංක 1 VK ටීමේ යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සමාගම තමයි පුහුණු කාර්මික ශිල්පීන් විදිහට ඔබව බඳව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්නේ ඉතින් ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම් නේද?
1: ඔව්.
0: ඔයාට පුළුවන්කමක් තියෙනවා ට්‍රයි කරලා බලන්න. ඔයාට හිතෙනවා නම් ඔයාට මේ සුදුසුකම් ටික තියෙනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ගන්න. මොකද මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඉතාම
1: හොඳ
0: ලංකාව දන්න ඒ වගේම ඉතාම ඉක්මනට ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන පිරිසක් ඉහළ කළමනාකාරීත්ව ඉඳලා නේද හොඳ තරුණ කණ්ඩායමක් එක්ක වැඩ කරනවා. ඉතින් මේ හැමදේම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක.

0: කියලා ඕකේ සිංහල වර්ෂන් එක මං අහලා
1: තියෙනවා.
0: හරි. රයිට් 8යි විනාඩි 30යි. කල් දාන්න බෑ හැමතිස්සෙම හැම වැඩක්ම.
1: ඔව්.
0: අද කරන්න ඕනේම අද කරන්න ඕන.
1: අනිවාර්යෙන්.
0: ඔයාගේ ගෙවත්ත පිරිසිදු කරගන්නවා කියන එක හෙටට කරන්න තියන්න එපා. මොකද හෙට වෙනකන් හිටියොත් අද දවල්ට PHI මාත්‍යා ඇවිල්ලා. හරිද? ඩෙන්ගු අවදානමක් සහිත නිවසක් පරිසරයක් තියෙන කියලා දඩයක් ගහලා යයි නඩුවක් දාලා යයි.
1: ඔව් මම බලාගෙන.
0: මොකද මේ දැන් මේවනේ මදුරුවට නෙමෙයි බයි PHI මහත්තයරනේ.
1: ඔව් බයිට තමයි වැඩ ටික කරන්නේ නේද?
0: ඔයාට ඕන නම් මෙහෙම කරත හැකියි. PHI මහත්තයා ඈතින් එනකොට ඉබ්බා දාලා මේ ගේට්ටුවට
1: ඔව්
0: දොරවල් ලොක් කරලා ඇතුළට වෙලා ඉඳලා එයාව ස්කිප් කරන්න පුළුවන්.
1: ඔව්
0: මොනවද මේ කියන්නේ?
1: හැබැයි මදුරුවව ස්කිප් කරන්න බෑ අපිට නේද?
0: අන්නේ මදුරුව ඔයාට කණ එක දෂ්ට කරන එක ස්කිප් කරන්න බෑ. ඔයාට ඩෙන්ගු අවදානම තියෙන එක ස්කිප් වෙන්නේ නෑ යහරා. ඒ නිසා එහෙම කරන්න පුළුවන් නම් කොහේරි යන්න පුළුවන්. හෙට එනවා ගියොත් අද යන්න පුළුවන්. හරි. එහෙම කරලා මේ වැඩේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. සංඛ්‍යා දත්ත එක්ක තව ටිකකින් කතා කරන්නම් මේ වෙනකොට ඩෙන්ගු අවදානම කොච්චර දුර ගිහිල්ලාද කියන එක. රයිට්. අපි ස්වාධීන උපානේ මාධ්‍ය ජාලයේ විදිහට විවිධ අවස්ථාවල ඔබත් එක්ක මේ කාරණාව කතා කරලා තියෙනවා. දීපව්‍යාප්තව වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. ඒවේ ප්‍රතිඵල රටක් විදිහට භුක්ති විඳලා තියෙනවා. ඒ නිසා තමයි මතක් කරේ වගකීතු මාධ්‍ය ජාලයක් විදිහට. හරි. දැන් අපි යනවා ඩෙන්මාර්කයේ පැත්තට.
1: යම්
0: ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ රටින් ගිහිල්ලා කොහේ හරි ජීවත් වෙන්න?
1: ඔව් අනිවාර්යෙන්ම.
0: හරි. එහෙමනම් ඔයාට හිතෙනවා නම් එහෙම යන්න මං ඔයාට යෝජනා කරනවා යන්න හොඳම රටක් තමයි ඩෙන්මාර්කය කියලා කියන්නේ. හරි. ලෝකේ ජීවත් වෙන්න හොඳම රටවල්.
1: ඔව්.
0: ඇහුවොත් ගොඩක් අයගේ ඔළුවට එක පාරට එන්නේ ජනප්‍රිය රටවල්නේ.
1: ඔව්.
0: දැන් ඔයාට ওই ඩෙන්මාර්කය කියන එකට කලින් ඔයාට තියෙන්නේ නැති ආසාවක් මම මෙන්න මේ රටට යනවා කියන. මොකද තිබ රට?
1: ජපානය.
0: එතකොට දැන් ඔය ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඔය ලිස්ට් එක ඇමරිකාව ටිකක් උඩින්ම තියෙන රටවල්. හැබැයි මම මේ කියන කතාව, එහෙම නැත්නම් මේ ඩෙන්මාර්කය ගැන කියන කතාව ඔය මුල් රටවල් 10 ඇතුළේ නැහැ.
1: ඔව්.
0: ඒ ලිස්ට් එකේ 10 ඇතුළේ නැහැ. රටක් ජීවත් වෙන්න හොඳද නරකද කියලා තීරණය කරන්නේ රටේ තියෙන සල්ලි වලින් විතරක්ම නෙවෙයි.
1: ඔව්.
0: එතකොට අර අපි කියනවා ජීවන තත්ත්ව දර්ශකය. Life Index කියලා
1: කියන්නේ
0: Quality of Life Index. එතකොට මේක විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා මෙන්න මේ දර්ශකයේ හරහා. මේ දර්ශකය හදන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු කීපයක් එකතු කරලා.
1: රැකියාව.
0: ඔව්. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙමයි. ආදායමක් තියෙන්න බෑ.
1: ඔව්.
0: ආදායමක් හරහා, ආදායම කියන්නේ රස්සාව, ඒ හරහා ආදායමක් ලැබෙනවා. ඊට පස්සේ ඒකෙන් අපිට යම් කිසි දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ආරක්ෂාව, සෞඛ්‍ය, පරිසර දූෂණය, ගමනාගමනයේට ගත වෙන කාලය, දේශගුණය වගේ ඒවා තමයි මේ දර්ශකයට අදාළ වෙන්නේ. ඉතින් මේ හැම දෙයින්ම ඉහළින්ම තියෙන දත්ත සහ සංඛ්‍යාලේඛන මත පදනම්ම තමයි 2026 අවුරුද්දේ ජීවත් වෙන්න හොඳම රට බවට ඩෙන්මාර්කය පත් වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඩෙන්මාර්කය කියලා කියන්නේ හොඳ රටක්. දැන් ඩෙන්මාර්කය ගැන හැම කියනකොට නෙදර්ලන්තයත් හරියට මෙතනම ඉන්නවා. නෙදර්ලන්තයත් මේ ලැයිස්තුවේ අංක එකේ ඉන්නේ. එතකොට කොහොමද රටවල් දෙකක් එකතන ඉන්නේ? අර කියපු අර දර්ශකයට අදාළ කාරණා දෙකම, හරි, මේ සමාවෙන්න කාරණා කීපෙම නෙදර්ලන්තයත් තාවුරු කරලා තියෙනවා. ඉතින් ඔය තව ටිකක් මේ ගැන හොයලා බලන්න. දීර්ඝ ලිපි මේ දවස්වල සමාජ මාධ්‍ය පළ වෙනවා. විශේෂයෙන්ම රට රටවලට යන්න කැමති අය අපේ රටේ වැඩි. මේ රට දාලා යන්න ගොඩාක් අය උත්සාහ කරනවනේ. අපි කියන්නේ ඒක කමක් නැහැ. ඒක ඔබේ කැමැත්තනේ. එහෙම යන්න කලින් බලන්න හොඳ රටක්
1: ජීවත් වෙන්න හොඳ තැනක්ද කියන එක නේද?
0: ඩෙන්මාර්කය ගැන ඔයාලඟ තියෙනවනේ තොරතුරු ටික.
1: කියන්න බලන්න. දැන් ඩෙන්මාර්කය ගැන කතා කරද්දී දැන් අපි කැමති නේද දැන් මේක කොහෙද තියෙන්නේ කියලා වගේ දැනගන්න හැම නේද? ඉතින් දැන් ඩෙන්මාර්ක් ගොඩක් වෙලාවට දැන් උතුරු යුරෝපයේ තමයි දැන් පිහිටලා තියෙන්නේ. ඒක ස්කැන්ඩිනේවියානු රටක් විදිහටත් සැලකනවා. ඉතින් අසංකාරුකද කියන්නේ තියෙන්නේ
0: ඩෙන්මාර්කය. ඔව්, දැන් මෙතනින් එහාට ගියාම භූගෝලීය පීඨීම මෙන්න මෙහෙම කියන මං සරල එක. ලංකාවේ සිටියම මෙහෙම වාගේ දැන් ෆෝන් එකේ දාගත්ත කිය.
1: ඔව්.
0: මෙහෙම ලංකාවේ සිටියම දිහා බලාගෙන ඉන්නකොට ලංකාවට වයඹ දෙසි.
1: ඔව්.
0: උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. අන්න ඒ පැත්තෙන් තමයි
1: ඩෙන්මාර්කය තියෙන්නේ.
0: ඔව්, කිලෝමීටර් 8000කට ඈතින් තියෙන්නේ.
1: ഉത്തര യൂറോപ്പേ
0: റൈറ്റ് ഏ ഡെൻമാർക്ക് എങ്ങനെ ക്യൂവേ ഡെൻമാർക്ക് ഇതെല്ലാം തീവകേ രാട്ടവൽട്ട് ഗീല്ല ഒയാഗി ജീവിതേ ലസന കരഗാൻ മുകുദ സൂപാസു പരിസരയക് തീനോ ഈ രാട്ടയ തുളി വാട് ജീവത് വിൻ ഇക്മണ്ട മലക് കരാൻ ഓണി വിജയ നിഷ്പാദൻ ലോകെ കൊഹി ഗിയാത്ത വാട് ലങ്കാ വിറസിയട്ട് കാമഡി ഹദാ ഗന്നോ അനം വിജയ തമൈ വാട് തോര ഗന്ന വിൻ സീർസിയാക് സ്വാഭാവിക കുലുബഡ റസയത് എക്ക് വിജയ നിഷ്പാദന ഗന ഏ മതക് കരേ വെല മതക് കരാൻ നം അടൈ വിനാഡി 36 ആയി
2: നതരയേ പെരലികരണ എൻഎൽബി മെഗാ പവർ തവന്ത മെഗാ സൂപ്പർ ടാഗ്ഗട അമതരവ റുപിയാൽ കോടിയക പവർ സൂപ്പർ ടാഗ്ഗ സഹ ഗ്രാൻഡ് സൂപ്പർ ടാഗ്ഗട സൂപ്പർ റിമോട്ട് റതയ ദിനന ലോകുമ സൂപ്പർ ടാഗ്ഗിദന കമലുതരയ്യ എൻഎൽബി മെഗാ പവർ ഒബൽ അദമ മിലദീ കന്ന
3: ശ്രീ ലാങ്കിക കുളുബടു രസയ ഇതിഹാസയ പുരാവടമ അപ ലോവമ ദിനായത എമ രസയ നവ മാവതകിൻ വിജയ സമാഗമേ സോയാ നഗർസ്തുലിൻ ഒബട ദായാദ കരൈ രസകാരക എത്തേമ നതി വിജയ വെജി സോയാ നഗർസ് രസഗൻമാ എത്തേ അപേമ ദേശീയ കുളുബടു സാരേനി രസ രസകിൻ യുക്ത ഗുണയ സുവന്ദ പോഷദായി ബവിൻ ഇഹല സോയാ നഗർസ് നം വിജയ വെജിനം വെജിമ തമായി
4: നസലിക്കിമത് ഗമനകിം ഒബേ മുളു പൗളമ ദുകട പത്തുന ബവ സിതന്ന അവിദിമത്വ അസിഹിയൻ റിയദാവനേ കിരീമൻ വലകിന്ന
5: രാജ്യ ബാങ്കുകൾക്ക് സുരക്ഷിത ഭാവയ ഇഹലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാപന തൻപത്തു സന്ധാ ഇഹലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
6: ലഖാൻഡ റേഡിയോ ITN.

0: උදේ 8 විනාඩි 45 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767479
3: 8 විනාඩි 46යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: 8:46 අපි තෙල් දෙනිය පැත්තට යන්න හදන්නේ තෙල් දෙනිය ජාතික පාසලට මාර්ග ආරක්ෂාව පිළිබඳ එයාට අවශ්‍ය කරන දැනුම අවබෝධය ලබා දෙන්න ගීති ශේර සුබෝදසනක්
5: එදින ටෙක්කිය සුරක්ෂිත මගතට වැඩසටහන් මාලාවේ අපි අද දවසේදී දෙවන අධ්‍යයනයේ 6 වෙනි වැඩසටහන තමයි අපි මේ විදිහට උදෑසන ආරම්භ කළ තිබෙන්නේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සඳහා අපට පාසල් වල ගුණදරුවන් 650කට අධික සංඛ්‍යාවක් අසංග මේ වෙනුවෙන් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ ගුණදරුවන් අද දවසේදී මාර්ගාන්තර සම්බන්ධයෙන් ඒවා බලස්වා ගැනීම සම්බන්ධයෙන් ඊවැගේම තමයි හදිසියේ මාර්ගයේදී සිදුවන අනතුරු වලින් තුවාල ලබන පුද්ගලයන්ට නිසි ප්‍රතිකාර ලබා දීල ප්‍රථමාධාර ලබා දීලා රෝහල් ගත කරන්නේ කොහොමද කියලා දැනුම ලබා දීම සඳහා අදවසේදී අපි එක්ක එකතු වෙනවා 99.90 හදිසි විශේෂ ගිලන්පත් අපිත් එක්ක අදවසේදී එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට අපි ඊයේ දවසේදී මහනුවර නගරේ අපි වත්තේගම අධ්‍යාපන කලාපයට ගියා. දැන් අදවසේදී අද ඉන්න තෙල්දෙනිය අධ්‍යාපන කලාපය අපි හෙට දවසේදී ගම්පොළ අධ්‍යාපන කලාපයට යනවා. මේ විදිහට අපි මේ සතිය අපි මධ්‍යම පළාත අපරණ පරිදි තමයි මේ වැඩසටහන ප්‍රයත්න කරන්නේ. ඉතින් අපේ මතක ඇති ගිය වර්ෂයේදී අපි අතිසාර්ථක වැඩසටහන් 55ක් නිමාවට පත් කළා. දැන් මේ වන විට දෙවන අධ්‍යයනයේ වැඩසටහන් 5ක් අපි ඒ දවස වන විට සාර්ථකව අවසන් කළ තිබෙනවා. දැන් අද දවසේදී මේ 6 වෙනි වැඩසටහන උදෑසන ආරම්භ කළ තිබෙනේ මේ දුවදරුවන් දැන් අවට පාසල දුවදරුවන් සඳහා අද තෙල්දෙනිය නගරයේදී මේ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් සංවිධානය කළ තිබෙන මාර්ගානතර සංදර්ශනය දැන් පැවැත්වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන රථවාහන මූලස්ථානයේ මේ සංදර්ශන කණ්ඩායම ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසිත අසංක මේ දුවදරුවන්ට මේ මාර්ගානතර පිළිබඳව ඒ ප්‍රායෝගික අධ්‍යක්ෂකම ලබා දීම සඳහා රථවාහන අනතුරු වලට ලක් වෙලා පින්නවා. ඒ වගේම තමයි නිසි ආකාරව කොහොමද ඒ අනතුරු වළක්වා ගන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ විදිහට ඒ නිලධාරීන් ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසිතා මේ විදිහට මේ දුවදරුවන්ට මේ ප්‍රායෝගික අත්දැකීම ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කළ ලද ටේකිය සුරකිම මගතර වැඩසටහන් මාලාව සඳහා අනුග්‍රහකත්ව ලබා දුන අපේ ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. එවැගේම අපිට කරවත් රාජ්‍යාංගන රසකත්වයෙන් බඳගෙන සිටිනවා මේ ආදරණීය පාසල් දුවදරුවන් මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය. එවැගේම මේ කැබිනේ සියලුම දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය වගේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක අත්වල බඳගෙන ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගිත්වය සහිතව ඒකියා සුරකිමු මගකට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප සියම ආවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. දැන් අද එහි සාර්ථක 6 වෙනි වැඩසටහනයි මේ විදිහට අපි උදෑසන ආරම්භ කළ තිබෙනේ. ඉතින් බෙහෙවින් ස්තුති අසංක අපිව මේ වෙලාවට සම්බන්ධ කරගත්තට
3: බොහොම ස්තුතියි. ගීති ශේරේක අපි කතා කරේ තෙල්දෙනිය ජාතික පාසලේ ඉඳලා අපි ටේකියා වැඩසටහනේ තවත් අධිරක් ඔබේ පාසලට ඔබේ පුරවරයට රැගෙන ඉන්න සූදානම් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ක්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සමග. ඉතින් මේ අවසානයේ සියලු දේක බලාපොරොත්තු වෙන්නේ ඔබ මහාමාර්ගයේදී සුරක්ෂිත කිරීම. ඉතින් ඒ වෙනුවෙන් ඔබටත් වගකීමක් තියෙනවා. ඔබ මේ වෙලාවෙත් වාහනයක් පදවගෙන යන කෙනෙක් නම් නේද? පදිකෙක් නම් පාරමාරු වෙන්න ගියත් ඔය ඩ්‍රයිව් කරන්න ගියත් හැම තැනකදීම ඔබේ ආරක්ෂාව අංක 1 තියාගන්න. උදේ 8:50යි දැන් වෙලාව.

0: අඩකුඹුරි රළුමාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛසෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: 8 විනාඩි 55යි වෙලාව ඉක්මනට මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ගවර්මන්ට් බැංක එක සල්ලි දානවා කියලා කියන්නේ හොයා දන්නවා ඒක ගැන ආයි අවිශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ. පහුගිය කාලවල විවිධ මේ අකටයුතුකම් ගැන අපිට දැනගන්න ලැබුණා විවිධ තැන්වල සල්ලි පරිස්සමට තිබ්බා. හැබැයි පරිස්සමට තියපු එක අර මොකද්ද වුණා වගේ නේද? අන්න ඒ නිසා තමයි රාජ්‍ය බැංකුවක මේ සුරක්ෂිතභාවය ගැන කතා කරනකොට ඉහළම රැකවරණය සමගින් ස්ථවර තැන්පත් සඳහා ඉහළම පොලිය දෙන්නේ RDB බැංකුව. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඉක්මනටම ඔයාගේ ආයෝජන මුදල් ආයෝජන RDB බැංකුවට මාරු කරන්න. අතේ සල්ලි තියන් ඉන්නවා නම් එහෙම නැත්නම් වෙන වෙන අපි කියන්නේ පරිස්සම් නැති තැනක සල්ලි තියලා ලංකාවේ අපිට ගොඩ යන්න තියෙන එක ක්‍රමයක් තමයි ලොතරැයියක්වත් ඇදෙන්න ඕනේ.
5: ඉතින් රුපියල් 40ක් කියන පුංචිම පුංචි මුදලක් නේ. ඉතින් ඔයාට පුළුවන් මහජන සම්පතක් මිලදී ගන්න රටේ සංවර්ධනයේ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය මේ හැම දෙයකටම දායකත්ව ලබා දෙමින් ඔයාටත් දායක වෙන්න පුළුවන් මේ පුංචිම පුංචි රුපියල් 40කින් ලොතරැයි පතක් අරගෙන. ඉතින් මේ ටිකට් පත අරගෙන කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න අදම වාසනාවන්තයෙක් වෙන්න.
4: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ඔයාට ඩීප් ටෙක් සෝලා ගැන සෝලා පද්ධතියක් අවශ්‍යතාවයක් ඔයාට තියෙනවා නම් ඔයා ලොකු ෆැක්ටරි එකක් කරන අයිතිකාර මහත්තයෙක් කියලා හිතන්න ඔයා කරන හොඳම ආයෝජනයක් තමයි ඉක්මනටම සෝලා එකට මාරු වෙන එක කියලා කියන ඔයාට ඒක පුළුවන් නම් ඒ පද්ධතිය ස්ථාපිත කරලා තියන්න ඉදිරියේදී ඔයාට මේක හොඳ ආයෝජනයක් වෙයි ඔයාගේ වියදම් ටික අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ගෙදරක වුණත් නේද ගෙදර මේ ජාතික පද්ධතියට විදුලිය දෙන ගමන් ගෙදර අවශ්‍යතාවයන් ටික පිරිමහගෙන දැන් ගොඩාක් අයගේ නිවෙස්වල මේ සෝලා සිස්ටම් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මතක් කරන්නේ ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0711711711 කියන නම්බර එක. මේගොල්ලෝ සෑහෙන ව්‍යාපෘති ගණනාවක් කළා ඩීප් ටෙක් එක ලංකාව වටේම. ඉතින් ඒ අතරට ඔයාගේ ගෙදර ඒ වගේම ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ ෆැක්ටරි එක එකතු කරන්න කියලා මතක් කරනවා. හොඳම තැනක් හැබැයි ඔයාට විශ්වාසයෙන් යුතුව අපි තහවුරු කරන්න. ඒ නිසා තමයි ඩීප් ටෙක් ගැන මතක් කළේ. ඒ වගේම විජේ නිෂ්පාදන ගැන මතක් කරනවා. කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය. ඉතින් ඔයා අද දවල්ට වෙනකොට ඔයා සමහර විට ගෘහණියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝටලයක කෑම ටිකක් හදන කෙනෙක් වෙන්න පුළුවන්.
5: රසට කන්න රසට උයන්න පුළුවන් නම් විජේ නිෂ්පාදනව ගන්න අමතක කරන්න එපා.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙමටකුඩදී ගෙඩියාව ඇතුළු භද්‍ර විසවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැක්කරු හා සැක්කාරිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය තුන්වරදා බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාස සිදු කළ වැටලීමකදී දිවසක සකවා තිබූ ගෙඩියාව 19ක් T56 පතොරම් 24ක් සහ මත්පිති ඇතුළු භද්‍ර විසවා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන විමර්ශන ආරම්භ කර තිබුණා. ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැක්කරු හා සැක්කාරිය කතරගම් ප්‍රදේශයේ රැඳි සිටියේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ලෙබනනයේ සමග ඇති කර ගත් සටන් විරාමය ඊශ්‍රායලය අවස්ථා 74කදී උල්ලංඝනය කර ඇති බව ඉරානයේ සඳහන් කළා. එය ඇමරිකාව සමග යෝජිත සටන් විරාමයට බලපෑම් එල්ල කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවට චෝදනා කරමින් එම තත්වය අඛණ්ඩව පැවතුන හොත් සාමයට බාධා එල්ල විය හැකි බවයි ඉරානයේ පවසන්නේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ ක්‍රියාකාරකම් ඇමරිකා ජනාධිපතිවරයාගේද අප්‍රසාදයට

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ ਮੇਰੇ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ ਵਿਰੋ ਉਹਦੇ ਨਵਿਆਈ ਵਿਨਾੜੀ ਨਵਿਆਈ ਆਪੀ ਆਲੂਤ ਪੈਕਟ ਆਵਿਲ ਇੰਨੇ
1: ਗੁੱਡ ਮਾਰਨਿੰਗ
0: ලංකාවට මේ වෙලාවේ තියෙන අවදානම් අතරේ ප්‍රමුඛ අවදානමක් තමයි ඩෙංගු අවදානම කියලා
1: කියන්නේ.
0: ඒ නිසා චුට්ටක් මතක් කරන්න හිතුවා මේ වෙනකොට පවතින තත්ත්වයන් ගැන අධි අවදානම් කලාප 74ක් හරි මේ වෙනකොට හොයාගෙන තියෙනවා.
1: හරි
0: මේ සම්බන්ධව විශේෂ අමාත්‍යවරයා පළාත් පාලන විශේෂ අමාත්‍යවරයා කරපු පැහැදිලි කිරීමක් එකමයි කියන්නේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, ඊට පස්සේ රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව, බදුල්ල මේ කියන දිස්ත්‍රික්කවල තමයි මේ කියන අවදානම් කලාප 74ක් මේ වෙනකොට වාගෙන තියෙන්නේ. ඉතින් ඩෙංගු කියලා කියන්නේ ඔයාට මට අපි හැමෝටම ඉතාම අවදානම් සහිත තත්ත්වයක් උදා කරන එකක්. ඒ නිසා ගෙදර වැහිපිල්ල ගැන ඔයා සමහර විට පොල් ටික ගාලා කටුව එලියට නම් විසි කරන්නේ. ඒක හරි
1: තැනක.
0: ඔව්, ඒ ආරක්ෂිත තැනකද ඒක දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා සමහර විට තමන්ගේ වත්ත විතරක් පිරිසිදු කරගෙන ඉන්නෝ එහා පැත්තේ හොඳ ඩෙංගු ආයි පාරාදීසයක්. ඉතින් ඒ වගේ තැන් ගැන ඔයාට අවධානය යොමු කරන්න පුළුවන්.
1: 2026 අවුරුද්දේ දැන් පළමු මාස 6 අවසන් වෙනත් කලින් ඩෙංගු රෝගීන් 40,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට තමන් ගැන විතරක් නෙවෙයි, ඔයාගේ අවට තියෙන වතුපිටි මේ හැමදේම ඔයා පිරිසිදුව තියාගන්න බලා ගන්න. මොකද දැන් ඩෙංගු මදුරුවා කියන්නේ කොයි වෙලාවෙ අපිට ඇති වෙයිද කියලා කියන්න බෑ, මදුරුවා දෂ්ට කරයිද කියන්න බෑ. ඉතින් ඔයාගේ පරිස්සම වගේම ඔයාගේ පවුලේ අයගෙන ඔයා හිතන්න නේද?
0: අනිවාර්යයෙන්ම. ඉතින් හෙනිසා මතක් කරන්න ඕනේ මේ ඔයාගේ පරිස්සම ගැන හිතනවා වගේම අනිත් වගේ අවට ඉන්න අයගේ පරිස්සම. දැන් ඔයාට විතරක් ඩෙංගු වැළඳුනොත් ඔයාට හිතා ගන්න පුළුවන් මට මේ ඇදුනේ කියලා. එහෙම එකක් නෙමෙයි, ඩෙංගු මදුරුවා කෙනෙක්ට දෂ්ට කරලා එතනින් එහාට ගිහිල්ලා තව කෙනෙකුට දෂ්ට කරොත් එහෙම
1: වෛරස් එකක් වගේම යනවා නේද?
0: ඒ නිසා පැතිරෙන්න තියෙන අවදානම සාමාන්‍ය තත්ත්වයකට වැඩි ඊට එහා ගිය එකක්. ඒ නිසා මේ වෙනකොට රජයේ රෝහල්වල, පෞද්ගලික රෝහල්වල මේ ඩෙංගු නිසා ඩෙංගු රෝගීන් කොච්චර වාර්තා වෙනවද, මෙයයි ප්‍රතිකාර ගන්නවද කියන එක ගැනත් ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ නිසායි ඔබට මේ ගැන මතක් කරේ. 9:10 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: ඔදේ නවයේ විනාඩි 99 දැන් වෙලාව. දැන් අපි වහගෙන ඉන්න ගමන් ඔබට මතක් කරන්න ඕනේ ක්‍රිමි රාජ්‍ය කරල් ගුලි ගැන. ඉතින් දශක 7කට වඩා වැඩි කාලයක් ලංකාවේ પરම්පරා ගණනාවකම ජනතාවගේ කැමැත්ත තියාගත්ත, අදින් ලේසි පාසු නැ දශක 7ක් වෙළඳපළේ රැඳිලා ඉන්නවා කියනක. ඉතින් මේ ආයුර්වේද විශ්වාසයත් එක්ක ඔයාගේ අසනීප තත්ත්වයකට මේ ක්‍රිමි රාජ්‍ය කරල් ගුලි මිලදී ගන්න පුළුවන්. ඉතින් බඩේ අමාරුවක්, උදරාබාධයක්, මේ ඕනම දෙයක් තිබ්බොත්, පුංචි දරුවන්ට පණ රෝගයක්, ක්ෂණික වගේම ස්ථිර පිළියමක් විදිහට ගන්න පුළුවන් 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් තමයි ක්‍රිමි රාජ කරල් ගුලි කියන්නේ. ඉතින් ඉහළම ප්‍රමිතියකට ඔයාගේ පවුලේ හැමෝගෙම සෞඛ්‍ය ගැන හිතන ඔයාට ක්‍රිමි රාජ කරල් ගුලි මිලදී ගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕනේ නේද? 0112 753 889. ඒ වගේම ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන වෙළඳ සැලකින් ඔයාට මිලදී ගන්නත් පුළුවන්. එවැගේම තමයි දැන් පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේනේ. දැන් පැල්වත්ත, කිරිපිටි, යෝගට් මේ හැමදේම එක්ක අපි කතා කරාට දැන් ගී කියලා තියෙනවානේ. ඉතින් මේ ගී නිෂ්පාදන ගොඩක් වෙලාවට ඔයාගේ පුංචි දරුවාගේ ආහාර වේලට එකතු කරොත් අනිවාර්යයෙන්ම ඒක රසවත් වෙනවා වගේම ගුණවත් වෙනවා. ඉතින් පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එන මේ ගී නිෂ්පාදන පුංචි දරුවන්ගේ ළමා කාලේ ළමා මොළය වර්ධනය කරගන්නත් හොඳම සෞඛ්‍ය සම්පන්න මේ දෙයක් එක්කම දැන් දරුවා වැඩනකොට මොළේ හොඳින් වර්ධනය වෙන්නත් මේ ගී නිෂ්පාදන එකතු කරගන්න අමතක කරන්න එපා ඔයාගේ ඒ දරුවාගේ කෑම වේලට. ඉතින් උදේ 9:00 වෙනාඩි 21යි දැන් වෙලාව.

0: Navea e bine, are vizit una evelave. Deng loke, hama de ekadama prashna walata uttar hoyamin innayene goda gihilla thiyen. දැන් අපි ඊයේ කතා කරා ලෝකේ ඉන්න බිලියනපතියෝ ගැන.
1: ඔව්.
0: ඒ කතා කළත් ගොඩක් අය මේ අපේ ප්‍රශ්නවලට ෂණික විසඳුම් තාක්ෂණය හරහා ඒවා පහසු කළා. එහෙම කරපු අය තමයි ලෝකේ ගොඩ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බිලියනපතියෝ වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: දැන් ඔය මේ BYD Build Your Dreams. ඔව්. මේ BYD කියන වාහන සන්නාමයේ අයිති
1: චීනෙට.
0: ඔව්. BYD ඔටෝ සමාගමට චීනේ මේකේ මව් සමාගමට කියන්නේ ඔය BYD company private limited කියලා එකක් එන්නේ.
1: ඔව්.
0: ඒකේ දැන් නිර්මාතෘ කියලා කියන්නේ අන්න යාගේ නමත් පොඩක් නිකන් මතක තියාගන්න වැන් චුවාන්ෂු. ඔව්. වැන් චුවාන්ෂු. එතකොට මෙයා 1995 දී තමයි මේ පළවෙනියටම බැටරියකින් දුවන වාහනයක් හදන්න පටන් ගත්තේ. හරි. දැන් මේගොල්ලෝ මාර වැඩක් කරන්න යනවා. මොකක්ද දන්නවද මේ වැඩි? ඒගොල්ලෝ AI තාක්ෂණය යොදාගෙන සාමාන්‍යයෙන් අපි අතර තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහනයක් පනගන්වලා ඉදිරියට ධාවනය කරන්න කලින් සමහරට ගෙදර වෙන්න පුළුවන් පාරේ වෙන්න පුළුවන්.
1: හරි.
0: අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය ගෙවල් වල එහෙම ඇති කරන සුරතල් සතුන් බලල්ලු පූසෝ ඊට පස්සේ ගෙදර ඉන්න පොඩි එකා වෙන්න පුළුවන් සමහර වාහනයට රිංගලා තියෙන්නේ. මේ වගේ වාහනයට නැග්ග ගමන් වාහනේ යට කිසියම් හෝ ජීවියෙක් වස්තුවක් තියෙනවා නම් AI තාක්ෂණය හරහා මේගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා අලුතෙන්ම මේගොල්ලෝ මේ හඳුන්වා දෙන තාක්ෂණය හරහා ඒ වස්තුව හෝ ඒ ඉන්න ජීවියා හඳුනගන්න. හරි. ඒ අනුව පොඩි මැසේජ් එකක් දෙනවා, වාහනේ පණ ගන්නවන්න එපා, පණ ගන්නවත් ඉදිරියට ගන්න එපා, මොකද මෙන්න වාහනේ යට බල්ලෙක් ඉන්නවා, පූසෙක් ඉන්නවා, පොඩි එකෙක් ඉන්නවා. එහෙම කියලා
1: පොඩි මැසේජ් එකක් වගේ නේද,
0: පොඩි සෙන්සර් එකක් තියෙනවා. ඉතින් මේක AI තාක්ෂණය හරහා තමයි මේගොල්ලෝ සංවර්ධනය කරලා තියෙන්නේ, වර්ධනය කරලා ඉදිරියේදී එන වාහනවලට මේගොල්ලෝ මේක හඳුන්වා දෙන්න යනවා. ඉතින් මේක අර BYD වල එන තව අලුත් ෆීචර් එකක් විදියට මේගොල්ලෝ ඉන්ට්‍රඩියුස් කරන්නේ. ඉතින් එහරහා මාකට් එකේ තව වැලියු එකක් BYD වාහනවලට ඉදිරියේදී ඇති වෙයි කියලා පුරෝකථනය කරලා තියෙනවා. දැන් ඔයාලා BYD එකක් නැත්තම් ඔයා මේ ගැන හිතලා වැඩක් නැහැ. එහෙම නැත්නම් BYD එකක් ගන්න plan කරනවා නම් ඔන්න ඔයාට තව ගන්න තව හේතුවක් මේක. හරි. වටිනාකම දවසින් දවස එකතු වෙනවා. ඉතින් කවුරුත් නොකරපු අමුතු දේවල් කරන චීනයෙන් තමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නේ. මම තව එකක් දැක්ක, චීනය මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා අධිවේගී මාර්ග පිරිසිදු කිරීම උපකරණයක්. ඒ කියන්නේ ඒක පැයට කිලෝමීටර 80ක ස්පීඩ් එකේ යන ගමන්
1: පිරිසිදු කරනවානේ.
0: ඔව්, පාර ක්ලීන් කරනවා. දැන් අපි දන්නවනේ අපේ දැන් දක්ෂිණ අධිවේගයක එහෙම ක්ලීන් කරනකොට එක ලයින් එකක් වහලා,
1: ඔව්,
0: අර අයිස්ක්‍රීම් කෝන් වගේ ටිකක් තියලා පැත්තක් වහලා එක ලයින් එකක යවනවා. ඉතින් පැයට කිලෝමීටර 100ව ඔක්කොම තනි ලයින් එකක් යනවා. හරි. අනතුරු වෙන්න තියෙන අවස්ථාත් වැඩි. ඉතින් චීනයේ මේ කරපු සුවා ගැනීම ඉදිරියේදී ලංකාවේ අපිටත්
1: දැගන්න පුළුවන් නේද? අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා තවත් කෙනෙක්ගෙන්.
0: වෙලා මතක් කරන 9:27.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: limit, I'm going to live a new green life.
1: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලකන්ඩ රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: මහජන සම්පත රටටම සම්පත උදා කරනකොට දැන් අපි ඔබටත් මතක් කරා ඒ වාසනා උරගා බලන්න කියලා. ඉතින් මෙහෙම හිතාගෙන ඔයා ඊයේ දවසේ ලොතරැයි පතක් මිලදී ගත්තනම් අපි මේ හද බලන්න හදන්නේ ඒ වාසනාව කොහොමද කියලා. ඉතින් 6220 දිනුම් මැදීමත් එක්ක මහජන සම්පතේ දිනුම් වාරය සඳහන් වෙලා තියෙනවා. ඔයාට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් කරගන්න පුළුවන්. දැන් මිලදී ගන්න.
0: ඔව් දැන් ටිකට් අරන් තියෙන්නේ. අරගත්තේ වාසනාවන්ත අංක ටික තමයි මේ කියන්නේ යන්නේ.
2: ඔව් මහජන සම්පතේ 6220 වන දිනුම් මැදීමේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ Y අක්ෂරය. ඒත් එක්කම ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 1, අංක 6, අංක 8, අංක බිඳුව, අංක 2 සහ අංක 5. ඒත් එක්කම ගොවිසෙත ලොතරැයිපතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ N අක්ෂරය. ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 2, අංක 19, අංක 42 සහ අංක 63. එතෙක්ම මෙගා පවල ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ U අක්ෂරය. එතෙක්ම බෝනස් සංඛ්‍යා බවට පත්වන්නේ අංක 8. එතෙක්ම ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 13, අංක 20, අංක 65, අංක 69. එතෙක්ම ධන නිධානය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ X අක්ෂරය. එතෙක්ම ජය අංක බවට පත්වන්නේ අංක 61, අංක 70, අංක 72 සහ අංක 74. එතෙක්ම මතක් කරන්න ඕනේ හදාහන ලොතරැයිය කන්‍යා ලග්නයත් එක්ක ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 14, අංක 27, අංක 37 සහ අංක 60. අද සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ අංක 8, අංක බිඳුව, අංක 2 සහ අංක 5. එතෙක්ම NLB ජය ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ආරක්ෂරය එතෙකම ජය අංක බවට පත්වන්නේ අංක 7, අංක 6, අංක බිඳුව සහ අංක 5. එතෙකම අවසාන ලොතරැයි පද සුබ දවසක් මේෂ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 19, අංක 41 සහ අංක 54. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මතක් කිරීම ඔබට කළේ.

0: නවය විනාඩි 38 වෙලා වාර්ණීවි බැංකුව ගැන මතක් කරන්නේ ඔයාගේ අතේ තියෙන කීය හරි ගාන පරිස්සමට ගිහිල්ලා කොහේ හරි දැන්පත් කරනවා නම් බැංකුවක් එක එක බැංකු වලින් කියයි ඔයාට මෙතන දාන්න අපි මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් පොලිය දෙන්නම් මාර සර්විස් එකක් ඔයාට පෙන්නනවා. හැබැයි ඔයාගේ මුදල සුරක්ෂිත නැත්නම් එතන ගිහිල්ලා ඔයා ඒ ඉන්වෙස්ට්මන්ට් එක කළ තීරුමක් නැහැ. ඒ නිසා තමයි 100%ක් රාජ්‍ය බැංකුවක තියෙන සුරක්ෂිතභාවය යලි යලි තහවුරු කරන RDB බැංකුව ගැන මතක් කරන්න ළඟම තියෙන ශාඛාවට යන්න දිවයින පුරා ශාඛාවන් ගණනාවක් තියෙනවා. ඒ RDB බැංකුව වෙතින් මතක් කිරීම කළේ. ඩෝම ගැන මතක් කරමු අපි ඊළඟට.
1: ඩෝමාවේ කිටි මේ යන්ත්‍රය ගැන ඔබට මතක් කරන්න පුළුවන්. ඒත් එක්කම ඩෝමා සමූහ ව්‍යාපාරය මාක්ස් පෙන්ඩ් හෝල්ඩින්ස් සමාගමත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. ඉතින් වී තම්බන එකේ ඉඳලම කිසිම මහන්සියක් නැතුව වී කෙටීම වී වියලා ගන්න එක්කම වී කොටන්න ගියාම මේ තියෙන කළු වැටි ඉවත් කරගන්න අපද්‍රව ඉවත් කරගන්න මේ හැම දෙයක්ම තිත තියන්න පුළුවන් කාලේ ඉතුරු කරගන්නත් එක්කම ඔයාට ඩෝමා 3-in-1 පැකේජ් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ තුනම ඔබ මිලදී ගන්නවා නම් ඔබට සුවිශේෂී මිල අඩු කිරීම තියෙනවා 0.117 679 579ට කෝල් එකක් දෙන්න.
0: එවගේ මතක් කරන්න ඕනේ මහජන සම්පත ගැන. මහජන සම්පත කියලා කිව්වම ඔයාව දිනවන විතරක් නෙවෙයි රටේ අරමුදල් ගණනාවක් තර කරන එහෙම නැත්නම් ඒවට අරමුදල ශක්තිමත් කරන අවශ්‍ය කරන පසුබිම සපයන තැනක් මහජන සම්පත. ඒ නිසා ඔයා ටිකට් එකක් ගත්තම රුපියල් 40ක් වීදම් කරනවා. හිතනවා මේක ලොතරැයි මණ්ඩලයට කියලා. නෑ. ලොතරැයි මණ්ඩලය තව තව අරමුදල් ගණනාවකට ඒ අයගේ දායකත්වය මේ රුපියල් 40න් කොටසක් වෙන් කරන්න අමතක කරන්නේ.
1: ඉතින් රුපියල් 40ක් වියදම් කරලා පුංචිම පුංචි ටිකට් පතක් අරගෙන ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඉතින් මහජන සම්පත රටේ සංවර්ධනයට ඒ වගේම සෞඛ්‍යයට මේ හැම දෙයකටම දායක වෙනවා.

0: දැන් වෙලාව උදේ 9:00 විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya dosse mishranaya
1: vijaya products ape rasaya rate sabata
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: 9:49 වෙලාව ඉක්මනටම RDB බැංකුව ගැන මතක් කරන්නේ ඔයා සමහර විට අද දවසේ මොනවා හරි දෙයකට එළියට යනවා නම් බැංකුව පැත්තට යනවා නම් සල්ලි අතේ තියෙන ගාන කොහේ හරි බැංකුවක දාලා ඔයා හිතනවා නම් ලොකු පොලියක් අරගෙන ඩිපොසිට් එකක් දාලා විශේෂයෙන්ම ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න අන්න හොඳම බැංකුව ගැන මේ කියන්නේ RDB බැංකුව රජය බැංකුවක් නිසා සුරක්ෂිතභාවයේ 100%යි. ඉතින් සැකයක් තියාගන්න එපා. ඕනම කෙනෙකුට ඔයාට පුළුවන්කමක් තියෙන විශ්වාසයෙන් යුතුව කියන්නේ මෙන්න මේ තැන ගිහිල්ලා RDB බැංකුවේ ඔයාගේ තැන්පත් කිරීම කරන්න කියලා. ඒ වගේම අද දවසේ අපිට මතක් කරන්න තව තියෙනවා විජය නිෂ්පාදන.
0: විජය නිෂ්පාදන ගැන අපි ඔබට මතක් කරන්න ඕනේ රසය රස කර කන්න නම් දැන් රස කෑම කන්න නම් රස කුළුබඩු තියෙන්නම ඕනේනේ රස බලන්න ඒ වගේම සැර බලන්න ලංකාවේ හොඳම නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන ගුණාත්මක බවින් වගේම විශ්වාසයෙන් අංක එක විජය නිෂ්පාදන වලට මිලදී ගන්න පුළුවන් මිරිස් කුඩු 3-5 කුඩු විතරක් නෙවෙයි ඔයාගේ කෑම මේසේ රස කරගන්න මේ හැමදේම එක ඔයාට ඉඳියාප්ප පිටි තිනිඟු පිටි මේ හැම දෙයක්ම ඔයා කෑම මේසෙට එකතු කරගන්නත් අමතක කරන්නේ පානේද?
5: ඒ වගේම පැල්ලත් නිෂ්පාදනය ගැන මතක් කරනවා. අපි පැල්ලත් කියලා කිව්වම හැමදාම අපි අවුරුදු ගානක් තිස්සේ පැල්ලත් නිෂ්පාදනය ගැන මතක් කරනකොට ආර්යශීල වික්‍රමනායක මහත්තයා ගැන මතක් කරනවා. පැල්ලත් නිෂ්පාදන ආයතනයේ නිර්මාතෘ එතුමන් පහුගිය දවසක ඒසියා 1 ආයතනයේ ආඩම්බරයෙන් ඉදිරිපත් කරපු විශේෂම ආසියාවේ විශිෂ්ටතම නායකයින් 200 ගානක් අතරින් මට මතක විදිහට ගාන කීය වුණත් හරි මේ 2026 වසරේ ආසියාවේ විශිෂ්ටතම වෙළඳ නාම අතරට එකතු වෙනවා. ඉතින් එතෙන්දී ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තයේ පුරෝගාමියා වෙන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම ඒ වගේම මව්බිම ලංකා පදනමේ ගරු සභාපතිතුමා ආර්යශීල වික්‍රමනායක මහත්තුමන් සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැනත් මතක් කරනවා. ඉතින් මොකද මේක ලංකාව රටක් විදිහට දිනපු අවස්ථාවක් ජාත්‍යන්තර සම්මාන දිත්වයක් දිනා ගන්න අවස්ථාවක්. ඉතින් දේශීය කිරි කර්මාන්තයේ ශක්තිමත් කිරීම වගේම විදේශ විනිමය ගලා යාම වැළැක්වීම සඳහා පැලොත කිරි කර්මාන්ත සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගමක් විදිහට ගොඩනැගෙනවා. ඉතින් 2010 විතර කාලෙ ඉඳලා ඒ ආපු ගමන ගැන හරිම සතුටුයි. මොකද මේ ආයතනය දවසින් දවස ගොඩනැගෙන විදිහ අපි දැක්කා ලක්කඩ විදිහට ස්වාධීන රූපණී මාධ්‍යාලයේ විදිහට. ඉතින් අද දවසේ ජාත්‍යන්තර මට්ටමින් මේ විදිහට ඇගීමට ලක් වෙනකොට ඒකේ පැත්තක ඉඳලා බලාගෙන හිටපු කොටස්කාරයෙක් විදිහට අපිට හරිම සතුටුයි. පාරිභෝගික ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ කිරිපිටි පැකට් එකක් ගන්නකොට පැල්වත්ත කියන නමත් එක්ක දැන් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිතයි පැල්වත්ත නිෂ්පාදනය.

0: නවයයි විනාඩි 55යි.
1: නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
2: විජය
3: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: තව විනාඩි 4යි තියෙන්නේ හાર્ට් බීට් පටන් ගන්න.
2: ඔව්.
1: එහෙනම් අපි යනවා. අපි අදට වැඩසටහන ඉවර කරනවා. අද ජූනි 17 පරිස්සමට ඉන්න වැඩ ටික කරගන්න. තව මොනාරි අපිට කියන් තියනවද? මතකුණා.
2: ඔව් නෑනේ ඔක්කොම ටික කිව්වා මම හිතන්නේ.
1: ඕනේ.
2: ඔව්.
1: FIFA World Cup එක ඒ වගේම කාන්තා ලෝකුසලානේ. අපේ ටීම් එක කොදෙව් සංචාරය ඔය ඔක්කොම එක මේ දවස් ටික මෙහෙම ගිවිලා යනවා.
2: ඔව්.
1: එහෙනම් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න අපි
2: ආයි. ඉන්න.
1: හෙට උදේ 7ට අපි.

0: இதெல்லாம் போலியா ஆர்டிபி பேங்குவேன்
1: தனு சுமா தனு சுமா
2: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
3: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: විදිස්කත ශ්‍රී ලාංකයන්ගේ පැමිණිලි කලමනාකරණය සඳහා නව ජංගම දුරකථන නියෝජක හඳුන්වා දී තිබෙනවා. එන්විජෝඹ විදේශ සේවා නියුති කාර්යාංශයට පැමිණිලක් ඉදිරිපත් කිරීමටත් පහසුකම් සලසා තිබෙනවා. විදිස්කත ශ්‍රමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම මූලික අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුති කාර්යාංශය සඳහන් කළේ. හෙබ්‍රූ ගෙවිසුම අවලං කළ බව ඊශ්‍රායලයේ සඳහන් කළා. 1997 වසරේ ඇති කරගත් එම ගෙවිසුම මගින් පලස්තීන හෙබ්‍රූ නගර සභාවට බටහිර යුරේ ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. එය උල්ලංඝනය කිරීමට ඊශ්‍රායලයට හැකියාවක් නැති බවයි පලස්තීනයේ පවසන්නේ. පලස්තීන භූමිය ඉදිකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ස්වෛරී භාවයක් නොමැති බවත් බලධාරීන් සඳහන් කළා. මේක ලක්ෂණ ප්‍රවෘත්ති පෙරවරු 11ට
2: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක.
1: දහය වෙලාව.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

ரைட், உதே 10 வினாடி 11 வினாடி ஹார்ட் பீட் பட்டாங்கன்னு நான் தண்ணி ලංකාවේ ට්‍රෙන්ඩින් සිංදුව හෙන තැන එකම තැන ලකන හාඩ් බීට්. ඉතින් වගේ හිතේ තියෙන සිංදුව අද ඔයා මොන වගේ වයිබ් එකක නැගිට්ටත් අර හැමෝම කියන අපි උදේ නැගිටිනකොට අපි ওই මොන මොන කතන්දර කිව්වත් මොන මොන වැඩ තිබ්බත් අපි එක එක වයිබ් වල තමයි නැගිටින්නේ. උදේට එන පළවෙනි සිතුවිල්ලත් එක්ක තමයි අපේ දවස ගෙවෙන හැටි අපි තීරණය කරගන්නේ. සමහර විට කාත් එක්ක හරි තරහින් වෙන්න පුළුවන්, නැත්නම් යම් දුකකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලොකු සතුටකින් වෙන්න පුළුවන්, ලොකු බලාපොරොත්තුවකින් වෙන්න පුළුවන්. ඔය මොන විදිහකින් හරි අපි උදේ නැගිටින වයිබ් එක තමයි අපේ දවස අරගෙන යන්නේ. ඒකත් එක්ක තමයි දවස හැඩ ගෙහින්නේ. ඔයා හිතලා බලන්නකෝ මම කියන කතාව ඇත්තද බොරුද කියලා. ඉතින් ඒ මොන වුණත් ඔයාගේ වයිබ් එක මොකක් වුණත් ඔයාගේ මූඩ් එක ඒ වයිබ් එකට තමයි හැදෙන්නේ. අපි ඒක ෆික්ස් කරමුනේ. අපි ඒක ෆික්ස් කරගමු. නරක මතකයන්, එහෙම නැත්නම් අමිහිරි මතකයන්, දුකක් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න. ලකඩ හાર્ට් බීට් එකේ ඉන්න ඔයාගේ හදවතට දැනෙන රිද්මය අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම ආපුක මම මතක් කරන්න ඕනේ, වා පළවත නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් වාට ඒක නේද හදවතට දැනෙන නිෂ්පාදනයක් විදිහට. එහෙ නැත්නම් ඔයාගේ මූඩ් එක වෙනස් කරන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහට යොදා ගන්න පුළුවන්. පළවත කිරි එකක් බීලා, පළවත බටර් ටිකක් කාලා, මේ වාපෙත් එක ගාලා බ්‍රෙක්ෆාස්ට් එකට අරගෙන පැලවත කිරි කිව්වහම ඉතින් ලංකාවේ හැමෝම හොය හොය ගන්න දෙයක්නේ පැලවත කිරි කියන්නේ. වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා පැලවත නිෂ්පාදන ආයතනෙ. ඉතින් ඉක්මනටම අද මතක් වෙච්ච වෙලේ වා ඉන්නේ සුපර් මාකට් එකට යන ගමන් නම්, එහෙම නැත්නම් බඩු ගෙදර බඩු ගේන්න යන හිතන් ඉන්නවනම් ඔන්න අනිවාර්යෙන් ඔයාගේ ලිස්ට් එකට පැලවත නිෂ්පාදන දාගන්න. ඒක කියන ගමන් අර මං කිව්ව වගේම ඔයාගේ හાર્ට් බීට් එකට දැනෙන, ඔයාගේ හાર્ට් එකට දැනෙන සින්දු අහන්න ඕන නම් වැඩ එන්න පුළුවන් මේ පැතර 0703935934. ලංකාවේ හැමෝම වගේම ලෝකෙ හැමෝම ලක්කනට ආදරය කරන හැමෝම රැඳෙන තැන තමයි හાર્ට් බීට්. එහෙමනම් අපි හાર્ට් බීට් මේ විදිහට පටන් ගමු.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සඳදිය
2: ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්න රේඩියෝ ITN Heart.

වැඩි යාළුවනේ 10 විනාඩි 23යි ලකර හાર્ට් බීට් අහගෙන ඉන්න යාළුවෝට එකතු කරගන්න තමයි හදන්නේ බලාගෙන හිටියානේ රයිට් මෙහෙම කරමු ඉස්සෙල්ලා මම එකතු කරගන්නවා මාවත් සින්දුකට එකතු කරගන්න කියලා තියෙන දිල්ෂානිව දිල්ෂානි මට මැසේජ් කරන්නේ රුවන්වැල්ලේ ඉඳන් හෙලෝ ලක්හඬ ආයිභෝ වේවා හાર્ට් එකට දැනෙන්න හાર્ට් බීට් එන්න සින්දු අහන ගමන් සුපිරි ප්ලේලිස්ට් එකක් ඕනි කියලා දිනවා අබුඩාබි වලින් චන්දනකේ හැන්නදි ජපානින් ජපානින් පොඩි දුව දිල්ෂි තංගලෙන් යාගේ බිරිඳ ශ්‍යාමා එතකොට චම්සි ඒත් සමග ජෝන් පුතා ඉන්නවා ආදරය ලක්හඬට කියලා එයා කියලා තියෙනවා රයිට් හඬ කොහේ ඇහුණත් නේ අපේ හඬ කොහේ ඇහුණත් ඒ කවුද කියලා අඳුර ගන්න තරමට ලක්හඬ ආදරය කරන අය කොච්චර නම් ඉන්නවද ගුඩ් මෝනින් ලක්හඬ අපිත් අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩා ගුණශීලී අතුරු පිරිසේ ඉන්නවා කියලා මැසේජ් එකක් තියලා දෙනවා ඊට පස්සේ ආයුබෝවන් සුබ දවසක් වේවා රනිල් හා මේ දවස්වල FIFA vibe එකේ ඉන්නේ ඔව් ලංකාව වගේ නේ ලෝකේ ගොඩක් අය FIFA vibe එකේ තමයි ඉන්නේ ඒ අතරේ අපේ T20 මැච් එකක් තියෙනවා එතකොට අපේ වුමන් වර්ල්ඩ් කප් එක යනවා ඉතින් මේ ඔක්කොම අස්සේ FIFA vibe එකත් අමතක කරන්න බෑ තමයි අපිට ළඟ නැහැ කියලා නෑ ෆුට්බෝල් කියන්නේ නේද පිස්සුවක් නේ සමහර අය මගේ ෆැමිලි එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්හඳාන හැමෝමයි ආවා ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙමු කියලා ප්‍රියංකා පලිපාන ප්‍රියංකා කොහෙදියත් අපි වොයිස් එක වෙන් වෙන් කරලා අඳුර ගන්නවානේ කවුද කවුද කවුද මේ කියලා රයිට් ඔන්න ප්‍රියංකාත් එකතු කරගන්න ඒ වගේම චුටි දුව මදුෂි වයිෆ් ඉන්දිකා කට්ටිය මේ ඉන්නවා කියලා එකතු කරගන්න කියලා වසන්ත ලියන ගහ මුල කොටිය කුඹුරෙන් මට මැසේජ් එකක් තියලා දෙනවා ඊට පස්සේ රයිට් සුබ දවසක් මාව සින්දුකට එකතු කරගන්න බරුදැල් පොළ LS ප්‍රනාන්දු ඉන්නෝ කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා ඊට පස්සේ මේ අපේ යාළුවෝ ටික HKD ගාමන්ට් එකේ මාෂා දිල්හාන් ඉන්නවා කමල් දිශාන් දිනවා ධම්මිකා විනීතා චන්ද්‍රලතායි ශ්‍රියානි රංගි ගයනි කාන්ති කට්ටිය මේකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා ඒගොල්ලෝ උදේම කියලා දෙනවා මට මුලින්ම ආව මැසේජ් එකක් තියෙනවා මෙන්න මෙහෙම කියනවා Hi, good morning. කොහොමද ඉතින් ඔයාට මට ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්න කියලා මේ කොටිකාවත්ති චන්දිමා අබේ ගුණවර්ධන දෙවානි එතකොට තිමිර පුන්සඳි යුවෙන්දි කට්ටියම ඉන්නවා මමත් එකතු කරගන්න ආදරේ හැමදාමත් කියලා හාට් රෝසමල් අරවා මේවා ගොඩක් ඒවා තිනවා හරි ඒක හරි ඔක්කොම එකතු කරගන්න රයිට් ඒ කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගහලා නේ ආයි කතා කරමු ඒ අතරේ ඔයා මොන වයිබ් එකේ හිටියත් මට මැසේජ් එකක් තියන්න 0.7 0.93 93.5 93.4 ඔයාගේ හදවතට දැනෙනවා නම් ඔයා නවතින්න ඕනේ අනිවාර්යෙන් හાર્ට් බීට් එක ලඟ

0: 2026
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක

0: ලකඩ හාර්ට් බීට් අහගෙන ඉන්නේ උදේ 10 වෙනිදි 7යි වෙලාව.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: උදේ 10 විනාඩි 39යි අපි යන්න හදන්නේ ගිහාන් ගීති ශේරව හම්බ වෙන්න තෙල්දෙනිය පැත්තට. තෙල්දෙනිය ජාතික පාසලේ ඉඳලා ගිහාන් ගීති ශේර ටේක් කියා ගැන කියන්න ලෑස්ති වෙලා ඉනෝ. ගැන අයිබෝන් සුබ උදෑසනක්.
5: අයිබෝන් රනිල් සුබ උදෑසනක්. අර රනිල් කියපු විදිහට අපි දැන් ඉන්නේ තෙල්දෙනිය ජාතික පාසලේ. අපි මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම අධ්‍යාපන අධ්‍යාපන කලාපයේ දැන් අදවසදී අපි ඇවිල්ලා ඉන්නේ අධ්‍යාපන කලාපයට. ඉතින් අදවසේදී මේ පාසල අවට පාසල් වල දුවදරුවන් 650කට අධික සංඛ්‍යාවක් අදවසදී තේකිය සුරකිම මගතද වැඩසටහන් මාලාව සඳහා පස්වන දෙවන අදියරේ 6 වන වැඩසටහන සඳහා අදවසදී සහභාගී වෙලා සිටියා. ඉතින් මේ පැමිණි සියලුම දුවදරුවන්ට අදවසදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ වැඩසටහන අපි අදවසදී ආරම්භ කරේ. අද උදෑසන ඉතින් අද උදෑසන පළමු අදියර විදිහට රටවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කරපු මාර්ග අනතුරු සම්දර්ශනය පැවැත්තුනේ. එහිදී මේ දුවදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සිදු කරනු ලැබුවා. එනතරතුරුව 19:90 විශේෂයෙන් සුවතරිය ගිලන් රථ සේවය මගින් යම් අනතුරක් සිදු හොත් ප්‍රථමාධාර ලබා දෙන්නේ කොහොමද, රෝගී රෝහලට ඇතුළත් කරන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම අදවසේදී සිදු කරනු ලැබුවා. ඉතින් මේ විදිහට අපි සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට දෙමදයි. අපි ඊයේ දවසේ සිටියේ වත්තේගම අධ්‍යාපන කලාපේ, දැන් හෙට යනවා අපි ගම්පොළ අධ්‍යාපන කලාපයට. ඉතින් මේ විදිහට අපේ සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප සියම ආවරණ පරිදි ඒක සුරකිම මගතට වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට දෙමදයි. ඉතින් මේකම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි ඔබට මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පිටකබ්බල්දරගෙන රැස්වීම ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම තමයි මේ ආදරණීය පාසල් දුවදරුවන්, මේ ආදරණීය පාසල් අතර සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ පැමිණෙන ස්කූල් දුවදරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියයි අපිත් එක්ක අත්වල බැඳගෙන සිටින්නේ. ඒ වගේම මොහොත රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපි මේ වෙලාවේ තමත් ආදරණීයව මතක් කළ යුතුයි. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව තමයි ඒක සුරකිම මගතට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක කරන්නේ. එදින අපි තවත් අවස්ථාවක සූදානම් රනිල් තොරතුරු ගෙනෙන්න. බෙහෙන් ස්තුතියි අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: ඔවසුදී ගිහන් ගීති ශේර අපිට තෙල්දෙනිය ජාතික පාසලේ ඉඳ ලංකාවේ මේ තියෙන මේ වෙලාවේ වැඩිම අවධානයක් තියෙන වැඩසටහන ටේකියා සුරකිමු මගතොට පිළිබඳව ඔන්න ඔබට විස්තර කියන්න තුන. තව වෙලාවක අපි බලමු ගිහන් තව විස්තර අපිට කියන්න ලෑස් වෙලා ඉන්න. උදේ 10 විනාඩි 42යි වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලක්හඬ.

0: නාම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: උදේ 10 විනාඩි 50යි වෙලාව
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජුනිදා 7 උදැසන 7 සිට තෙල්දෙණිය ජාතික පාසල තෙල්දෙණිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: ගෙවන්නේ ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

රයිට් හොඳේ 10 විනාඩි 52යි ලකර හાર્ට් බීට් අහගෙන ඉන්නේ අලුව ටිකට පණිවිඩ ටිකක් තියෙනවා මතක් කරන්න ඒ අතරේ ඉස්සෙල්ලා මම ඔයාලට මතක් කරන්නම් ඔයා වාසනාව ගැන හැමතිස්සෙම බලාපොරොත්තු වෙමින් අපේ ජීවිතේ වෙනස් කරයි කියලා වාසනාව ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න නිසාම රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දින අඳුන ලංකාවේ එකම ලොතරැයි ඒ තමයි NLB මෙගා පවර් ඔන්න යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දවන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1 පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔයාගේ හිනේ සුපිරි මෝටර රථයක් ඔයාට දිනා ගන්න පුළුවන් මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේ සැබෑ කර ගන්න රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න ඒ වාසනාව ගැන කිව්වී ඊට පස්සේ ආරක්ෂාව පෝෂණය ගැන හිතන ඔයාට නේද අපි කන්න ජීවත් වෙන්නේ නැහැ නමුත් අපි ජීවත් වෙනකොට අපිට කෑම අත්‍යවශ්‍යයි බීම අත්‍යවශ්‍යයි හැබැයි මේවා පෝෂණයෙන් යුක්ත ආහාර වෙන්න ඕනේ ගැන තමයි අපි හැමතිස්සෙම හිතන්නේ අපි කන්න කැමති නැහැ වසවිස අපි කාටවත් දෙන්න කැමති නැහැ වසවිස එහෙම තමයි මිනිස්සු ඉතින් වැල්වට නිෂ්පාදනය ගැන මම ඔබට කියන්නේ වැඩි වැල්වට ආරං අටුවා ටීකා ටිප්පණිය අවශ්‍ය නැහැ නේද වැල්වත් කිරි කිව්වට පස්සේ ඉතින් ආයි ඒවා ඇත්තරම හොයාගෙන අමාරුයි. ඇයි ඒ තරම් ඉල්ලුමක් තියෙනවා. සුපිරි වෙළඳ සල් පැලවත්ත අපේ නිෂ්පාදන අවුට්ලට් වල පැලවත්ත නිෂ්පාදන වලට ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක ඒ වගේම නන් ෆැට් මිල්ක් පවුඩර් එක ගන්න පුළුවන්. ඒ වගේම පැලවත්ත බටර් කියන වගේ නිෂ්පාදනයක් ගත්තාම ආයෙත් ඒවට නිකන් දෙවාරක් එහෙම හිත හිත ඉන්න දෙයක් නැහැ. ගියා ගත්තා. ඇයි ඉතින් විශ්වාසයේ අඩුවක් නැහැ. අපේ දේ නැව නැග නැති වසවිස නැති. පැලවත්ත නිෂ්පාදන ගැනයි මං ඔයාට එහෙම කිව්වේ. හරි යාළුවනේ මෙහෙමයි වැඩේ. දැන් යාළුවෝ ටික ඉන්නවනේ බලාගෙන මං කියනකන් නේද? නම් ටික අනිවාර්යෙන් කියන්න ඕනේ මම තමයි. නිලක්ෂි කොහොමද? ගුඩ් මෝර්නින්. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කුලියා පිටියේ නිලක්ෂි මට වචනෙන් දෙකේ මැසේජ් එකක් දාලා තිනවා. හරි. අයියේ සුබ දවසක් ඔයාට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. සොඳුරු කොහේ ඉඳලා සොඳුරු මැසේජ් එකක් දාලාද මන්ද කොහේ ඉඳලාද කියලා දැම්මනම් ඔක්කොම සොඳුරු ඉන්නේ කොහෙද කියලා දැනගන්නවා රයිට් ආර්.බී. ඩබ්ලිව්.ඒ.ත් සින්දුවකට එකතු කරගන්න අපි පොතු පිටිය වාද්දුවේ සමන්ත තමයි එහෙම මැසේජ් එක ගෙවලා තියෙන්නේ ඒගොල්ලන් නිෂ්පාදන ආයතනයක් තියෙනවලු පොතු පිටිය වාද්දුවේ එතන ඉඳලා තමයි එයා මට මෙච්චර මහන්සියෙන් නේ මැසේජ් එක දාලා දෙන්නේ හරි හරි තව ඉන්න ඔයාලෝ ඉක්මනට එකතු කරගමු කුලියාපිටියේ මොහන්තාවගොඩ හන්දියේ ඒගොල්ලන් ට්‍රේලර් ෂොප් එකෙන් අනුර ඉන්නවා නිපුන පුතා ඉන්නවා නිරෝෂණ පුතා ඉන්නවා කඩේ ධර්මෙන් මාමා ඉන්නවා වින්කල් මාමා ඉන්නවා එතකොට මොහොත්වගොඩ කොස්පිටියේ බැංකුවේ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න සැලුන් එකේ ධනුෂ්ක පුතත් ඉන්නවා එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ සුබ දවසක් රනිල් මැලේසියාවල අපි තාත් බිට් අහගෙන ඉන්න ලන්ච් ගන්න ගමන් එකතු කරගන්න කියලා නිෂු මට මැසේජ් එකක් දාලා තිනෝ කාලෙකට පස්සේ ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා රයිට් ඔයාගේ ඔයිස් එක අහගෙන අපි හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා දිනවා ශනුදි තමයි එහෙම මට මැසේජ් කරලා දෙන්නේ රයිට් සනුජුවත් එකතු කරගන්න ඒ වගේම අපි මොරටු යපුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න සඳුන් මල්ලි චාමිකා මල්ලි සචින් මල්ලි හෂාන් මල්ලි සංක තමයි මට එහෙම මැසේජ් එක දාලා දෙන්නේ සංක එහෙම කියනකොට කොහොමදයි අපිත් සද්දට අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න ඉනෝකා කණ්ඩලම පාලම ළඟ පුංචි කඩේ ඉඳලා එයාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි එයා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ ගීත් කියලා හිතලා ඩුබයි වලින් මහේෂ් මට මැසේජ් එකක් දාලා තිනවා ගීත් ආවා නේ තෙල් දෙනී ඉඳලා අද අපේ දුවගේ ග්‍රැජුවේෂන් එක යාගේ ප්‍රයිමරි ස්කූල් එකෙන් අදින් ඉවරයි ඉතින් අපි යාගේ ග්‍රැජුවේෂන් සෙරමනි එකට යන ගමන් ඔයාවත් අහන් ඉන්නේ අපිවත් එකතු කර ගන්න ලස්සන සින්දු කර කියලා කොහොමනත් ඔන්න මහේෂ් ආවත් මං එකතු කරගත්තා අනිවාර්යෙන් දුවටත් සුබ පතනවා සොඳුරු ඉන්නේ කුරුණෑගල බලන්න කුරුණෑගල කොච්චර සොඳුරුද කියලා සොඳුරු එවලා තියෙන මැසේජ් එක අයි මාවත් එකතු කර ගන්න පිලියන්දලින් නිලානි මට මැසේජ් එකක් දාලා තිනවා නිලානි ඔයාවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා රයිට් ඉක්මනටම ප්‍රවෘත්ති අහන්න යන්නත් ඕන නිසා අපි ඉතුරු යාළුවෝ ටික ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ එකතු කරගමු එතකන් ඔයා හිතන්න සමුගන්නවද ආයි හමු වෙනවද කියලා

0: Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පාර්ශ්ව දායක විය යුතු බව විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කළා. මදුරු මර්ධන වැඩසටහන් යටතේ පරිශ්‍රය පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙනවා. දිවස හෝ පෞද්ගලික ආයතන පිරිසිදු තබා ගැනීම ජනතාවගේ වගකීමක් බවයි වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දුන්නේ. රෝගීන්ගෙන් 50%ක් පමණ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලින් වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කළා. ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව ඊශ්‍රායල් හමුදා ක්‍රියාකාරකම් වාර්තා වී තිබෙනවා. ඇමරිකා ඉරාන අවබෝධතා ගිවිසුම නොතකා ඔවුන් බෙහෙවුම් සිදු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලෙබනනයේ රෝහල් පද්ධතියක් පිහිටා තිබෙන දෙබ්බති ආශ්‍රිතව ඊශ්‍රායල් හමුදා වරදී සිටිනවා. සිවිල් වැසියන්ට එම් ප්‍රදේශවල නිවත් වන ලෙසටත් ඔවුන් දැනුම් දී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12ට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

යාලුවනේ 11 විනාඩි 10යි. සමහර ගම්වල ඉන්නවා මේ ඔය ඔය කියන જાතිය වෙද්දු ඕනම එකකට දෙන්නේ එකම බෙහෙත් එක. එහෙම නැද්ද? ඔගොල්ලෝ ගමෙත් ඉන්නවනම් එහෙම මෙන්ෂන් කරන්න. මට මැසේජ් එකක් තියන්න වැඩි වෙන කොහෙවත් කියන්න එපා. ඕන ලෙකට ගිහම අහන බඩ රිදෙනවාද කියලා නේ. ඒ කියන්නේ සමහර ඒගොල්ලෝ මේ සුදුසුකම්ලත් වෛද්‍යවරුත් නෙමෙයි මේ පුරුද්දර බෙහෙත් දෙන කට්ටිය. එහෙම අය ගින් බෙහෙත් ගන්න එපා හොඳ. මේ රයිට් යාලු ටිකක් ඉන්නවා සුසිප්කා ආයතනයේ ස්ටාෆ් එක එකතු කරගන්න කියලා. ඒ කියන්නේ ලස්සනම ගෑල්ලා මේ කවුද? බිහන්සා තමයි මට මැසේජ් එක කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ හෝමගම. සුසිප්කා එකේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා අධ්‍යාපන ආයතනයේ කට්ටිය. මේ ඉන්නවනේ කට්ටිය. දැන් බලන්න කවුද ලස්සනම කියලා. එයා තමයි. රයිට්. ඊට පස්සේ ලක්න අලුත් වෙලා සුබ උදෑසනක් වේවා. අම්බම් පිටියේ රේණුකා අපේ පවුලේ සිළු දෙනා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද කියලා දිනු. නාදහන්නේ අනේ දෙනවද කියලා. අපි ඉතින් ඔයාලට සින්දු නොදී කොහොමද? අයිබෝ වේවා කියලා දිනු. මේ මඩපාද ලක්ෂ්මන් තනමරා නිශ්වාණි චේතනා තේජාවෝර් කට්ටියව ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කේඩී සමරසිංහත් ඉන්නවා සේදුවාවල. එයාවත් එකතු කරගන්න කියලා කේඩී සමරසිංහ මන්දක SMS උත් ගොඩක් දාලා දිනු. අපි එයාවත් එකතු කරගන්න. ඒ වගේම හාල් දඬුවන ඒගොල්ලන්ගේ සුපලක් ගාමන්ට් එකේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මිස් දිස්නා ඉන්නවලු. ඒගොල්ලයි චන්ද්‍ර, නිලු, ආයේෂා, කුමාරි, සන්ධ්‍යා, රේණු, අරුණි, ශීලා, නන්ද, රාණි, අමරා කට්ටියම ඉන්නෝ කියලා ඔන්න මට දිග මැසේජ් එකක් දාලා දිනවා. ඊට පස්සේ මේ මැසේජ් එක වල තියෙන්නේ කොටා වීරක්කුඩි බේකරිය සෙට් එක පොඩි බොස් වරුණ. එතකොට දිස්නා මිස්, ලක්ෂ්මි මිස්, චම්පා මිස්, මදුසංග, ජගත්, ජයමාම තමයි මට එවන්නේ. අපිත් සද්දටම අහගෙන ඉන්නේ කියලා තමයි ජයමාම මට මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට්. එහෙමනම් ඔන්න ලස්සන සින්දු ගොඩක් මගේ ළඟ තියෙනවා. හරි, ගොඩාක් කියන්නේ ගොඩාක් තියෙනවා. හරි, පොඩේ පොඩේන මාවනෙලෙන් රසිකා, හස්බන්ඩ් අමිල, දුව අමීෂා, අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මේ දාපු මැසේජ් එකක්. ඊට පස්සේ ඉජි අනුර පුසලාව BF ජනපදේ ඉඳන් ආපු මැසේජ් එකක් තියෙනවා. ඊට පස්සේ බුලත් කොහපිටිය ලෑවල ජයම්පති, මටයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා ජයම්පති වල තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන් ජයම්පතිටත් දෙන්නම් සින්දුවක්. හරි, එහෙම මේ මාව අහගෙන ඉන්න ඔයාටත් ලස්සන සින්දුවක් දෙන්න මම බලාගෙන ඉන්නේ. රයිට්. ලස්සන හින්දු සින්දු සෙට් එකක් දෙන්නම්. හයතරේ මට කතා කරන්න කියන්නේ ඉතින් මැසේජ් එකක් තියලා තමයි කතා කරන්න වෙන්නේ. 07.03.93.5.93.7 වැඩ කරන ගමන් ටිකක් නටන්නත් පුළුවන් ඕන්නම්.

0: 11 විනාඩි 22යි වෙලාව.
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබේ

0: Lakhanda Heartbeat.
1: රයිට් ට්‍රේල එක අහන්න දුන්නෙම මං ඔයාට ඔයාගේ හිතේ තියෙන හීනෙ ඔයාට තරුවක් වෙන්න කියලා හීනෙ සමහර වෙලාවට ඔයාට හිතනවා දැන් වයස ගියා වැඩි මගේ කාලේ ගියා මට දැන් නම් තරුවක් වෙයි ගන්න බැරි වෙයි එහෙම නැත්නම් මගේ හැකියාව අනිත් අයට පෙන්නලා සතුටු වෙන්න මට බැරි වෙයි එහෙම අහිංසක ආසාවල් අපිට ඕන තරම් තියෙනවනේ එහෙම ආසාවල් තියෙන අයට එහෙමත් නැත්නම් තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරන අයට කවුරු මොනවා කිව්වත් මගේ හැකියාවට මං අගයක් දෙන්න ඕනේ කියලා තාමත් හිතන අයට ලස්සන වැඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වැඩේට ඔයා ලෑස්ති වෙන්න. දැන්ටමත් ගොඩක් අය දසදහස් ගණනින් ලියාපදිංචි වෙලා තියෙනවා. එහෙම කියලා ඔයාගේ හිත වට ගන්න එපා. අපි හැමෝටම චාන්ස් එකක් දෙනවා. ඔයාගේ ගීත ගායන හැකියාව වෙනුවෙන් අපේ වට්ස්ඇප් නම්බර් එක අපි විවෘත කරලා තියෙන්නේ. ඔයා දන්න ඔයාගේ හඬ වෙනුවෙන් ඔයා තැනක් දෙනවා වගේ ඔයා දන්න කෙනෙක්ට අත දෙන්න. අන්න ලක්හඬි අර වගේ වැඩක් යනවා. අපි මැසේජ් එකක් දාමුකෝ. ඈ නැත්තම් ඔඩියෝ එකක් යවමුකෝ. ඔයාට තියෙන්නේ අපි වට්ස්ඇප් නම්බර් එකට ඔයාගේ ඔඩියෝ ට්‍රැක් එකක් එවන්න. ඔයාගේ විස්තරත් එක්ක අපි ඔයාට කතා කරනවා. ඔයාව ඊට පස්සේ මේ වැඩේට සම්බන්ධ කරගන්නවා. ඔයාට සින්දු කියන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම වැඩ ගොඩක් අපි ප්ලෑන් කරමින් යනවා. ඉතින් ඒක හරි ලස්සන වැඩක්. හැමෝගෙම හිත සනසන සින්දු. ඔයා ලක්හඬේ අහන්නේ දවසම සින්දුනේ. ඒ ගායකයන්ට අපි ආදරය කරන්නේ ඔවුන්ගේ හඬට. ඒ ගීතේ පදමාලාවට සංගීතයට. ඉතින් සංගීතයට ගීතයට ගායනයට ලොකු දේවල් කරන්න පුළුවන් කියලා දන්නවා. මිනිස්සුන්ගේ හදවතට කාටත් වඩා දැනෙන්න කතා කරන්න පුළුවන් කියලා දන්නවා. ඒ නිසා ඔයා WhatsApp message එකක් තියනවා වගේ voice cut එක. එච්චර ඔයාට කරන්න තියෙන 0.7 0.6 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 ඔයාව සම්බන්ධ කරගෙන වැඩේ ලස්සනට වට ගානක් තියෙනවා ඉස්සරහට ලස්සන වැඩක් කරන්න අපි ලැස්ති වෙලා ඉන්න ඔන්න ඒක ඔගොල්ලෝ දන්නා වගේම හිතේ හංගන් ඉන්න එපා ඉරිසියාවට තව කාට හරි කියන්න ලක්කඩේ එහෙම වැඩක් යනවා අන්න ඔයා දාන්නකෝ මෙන්න මේ නම්බර් එක කියලා ඔයා නම්බර් එක ලියාගෙන යාට දෙන්න වාගේ දැන් ඔය වැඩ කරන තැන ඉන්නවනේ ගොඩක් යාළුවෝනේ දක්ෂයෝ ගන්නකෝ ඉස්සරහට අන්න කියලා බලෙන් හරි කියලා ට්‍රැක් එකක් එවන්නකෝ අපිට කී දෙනෙක් අපි අහගෙන ඉන්නවද මේ වෙලාව වැඩ කරන ෆැක්ටරි වල අපේ යාළුවෝ නේද 0.7 0.6 366 166 0.7 0.6 366 166 ඔයාගේ ඔයා වගේම ඔයාගේ ළඟම ඉන්න නේද ඔයා කනට කළ කොයි වෙලේ සින්දු කියන කනක් ඇහෙන්නේ නැති යාළුවව මෙන්ෂන් කළා ඉක්මනටම අපේ වැඩේ රෙවන්න රයිට් ඊළඟට මට කියන්න තියෙන කාරණේ තමයි පැලවත්ත නිෂ්පාදන ගැන ඉතින් එනද වගේමයි සෞඛ්‍ය ආරක්ෂිතව හොඳ නිෂ්පාදනයක් ගන්න නම් පැලවත්ත නිෂ්පාදන ඔයා ඔයාගේ හදවතට ලං කරගෙන ගෙදරට අරන් එන්න ගෙදර අයට දෙන්න ආදරය කරන අයට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන තමයි පැලවත්ත කිරි පැලවත්ත බටර් මේ වගේ ගොඩක් නිෂ්පාදන පැලවත්ත ආයතනයේ තියෙනවා ඒ නිසා ලංකාවේ වස විස නැති නැවුනක නැති ලංකාවේ අපිට විශ්වාසනීයම නිෂ්පාදන තමයි පැලවත්ත නිෂ්පාදන කියලා කියන්නේ ඊළඟට කියන්නේ වාසනාව ගැන ඔයා වාසනාව ගැන කොච්චර විශ්වාස කරනවද කියලා මම දන්නේ හැබැයි විශ්වාස කරන්න පුළුවන් දිනුම් ලබා දුන්න අදාහගන්න බැරි දිනුම් ලබා දුන්න කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතන ලංකාවේ දෙවැන්තම සුපිරිතයාගේ දෙකකින්ව රුපියල් කෝටි 70ක් දිනා දුන්න ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පව ලොතරැයි කියන තමයි මම මේ ඔයාට මේ විදිහට කියන්නේ රයිට් යලිතරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දෙවැන්තම මෙගා සුපිරිතයාගේට අමතරව රුපියල් කෝටි 1 පව සුපිරිතයාග ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර රථයක් වාර්තා දිනා ගන්න පුළුවන් මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතයාගේ 3ක්ව දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පව ලොතරැයිය ඔයත් අදම මිලදී ගන්න රුපියල් 40කට කෝටි ගණන් තෑගි දෙන ලොතරැයියක් තියෙනවා නම් ඒ තමයි මෙගා පව රයිට් කාලේ ටික ටික ටික යනවා හැබැයි යාළුවෝ ඔපියෝ දාලා යන්නේ නැහැ නොවෙනස් යාළුකම් ලක්කනත් එක අවුරුදු ගාණක් පුරා තියෙනවා රයිට් හાર્ඩ් බීට් වලින් ලස්සන සින්දුවක් දෙන හලාවත පැට්‍රික් කරුණාපාල ඇන් සහන් ෂෙවොන් චැනල් රශ්මිදුව ලිලි මොනෙස්ටදුව රටේම ඉන්නෝ කියලා පැට්‍රික් මට මැසේජ් එකක් දාලා තියෙනවා ඒ වගේම යටියන්තොට ගණේපල්ලේ ලක්ෂාන් සුදීටයි මටයි හොඳ සින්දුවක් දෙන්න කියලා තනියගේ සුදීටයි යාටයි හරි රයිට් ඒ වගේම අද වර්ක් ෆ්‍රොම් හෝම් මගේ ලිස්ට් එකට යාවත් එකතු කරගන්නලු නිරෝෂා මත්තිගොඩ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා මට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම එහෙම සුබ දවසක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ හයි කොහොමද පළවෙල ඒගොල්ලෝ හෝටල් එක වික්‍රමසිරි හෝටල් එකේ අපි හැමෝමත් සින්දුකට එකතු කරගන්න අයියේ කියලා තිනවා හොඳයි හොඳයි හොඳයි අනිවාර්යයෙන් රයිට් එහෙමනම් තව දිගටම වහගෙන ඉන්නේ ගමන් ඔයා මැසේජ් එකක් තියන අමතක කරන්නත් එපා. අර වොයිස් ට්‍රැක් එක සින්දු එවන්නත් අමතක කරන්න එපා. රයිට් 07 93 5 93 7 තමයි අපේ WhatsApp නම්බර් එක. රයිට්. එහෙමනම් හරිනේ අපි ඉන්නෝ දිගටම හොඳේ ප්‍රවෘත්ති අහලා ඊට පස්සෙත් අපි ඉන්නවා ඔයත් එක්ක.

0: 11 විනාඩි 32 යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN

0: 11 යුනයිටඩ් 37 වෙලාව.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක.

0: 11 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

කෑම ගන්න හිතන ගමන් රටේ තොටේ මොකද උනේ කියලා හොයලා බලනත් ඔයාගේ පොඩ්ඩක් හිත වදදින්න නැති. ඒකට කරන්න තියෙන්නේ 12ට අපේ න්ියුස් අහන එක. රයිට් මේ නුවර පූජා පිටියෙන් මැසේජ් එකක් දාලා තිනවා. හැබැයි ඒක එකට එන්න ඕන මැසේජ් එකක්. 11 මාරට ඇවිල්ලා තියෙන්නේ. චාමි හොයන්නේ. රයිට් බලකඩුව සෙනේෂා ෆැෂන් එකකින් අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා සින්දු අහන්න අපේ බොස් සාලියයි පූර්ණිමා එතකොට දුශාන්ති වසන වාසන එතකොට නිලන්තියත් ඉන්නවා කියලා ඉන්න ස්ටාෆ් එකේ කට්ටියම නම් ටික දාලා තියෙනවා. ඒ වගේම කවුද මේ සිල්වා සිල්වා මට මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලෝ ඉන්නේ බෙන්තොට ගෙදර කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන ලක්කඳ අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයා මට කියලා තියෙන්නේ. ඊට පස්සේ පාලිත ගණේ මුල්ලෙන් මැසේජ් එකක් දාලා තිනවා. ශම්මි දයානන්ද සිරිසේන මේ කට්ටියම ඉන්නවා අපිවත් එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. වැඩ කරන තැන යාළුවද රයිට් ඒගොල්ලන්ත් එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ සුපිපි සුපිපි කුරුණෑගල ඉඳලා මැසේජ් එකක් දාලා තිනා. අයියේ මාත් ඔයාව අහගෙන ඉන්නේ කියලා. රයිට් සුපිපි අපි ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. මෙන්ඩිස් කොහමද? මෙන්ඩිස් ඉතලි වලින් ලස්සන සින්දුවක් ඕනේ කියලා. මමත් ඉන්නවා හොඳේ කියලා දාලා තිනා. හරි හරි මෙන්ඩිස්ලා මේ ඉතාලි වලින් නම් කොච්චර වැඩ තිබ්බත් අපිට මැසේජ් කරනවනේනේ. එහෙම තමයි. ලංකාවේ වගේම ලෝකේ වටේම අපිට ආදරය කරන යාළුවෝ ගොඩක් ඉන්නවා. අව දිගටම අහගෙන ඉන්නේ ලස්සනට ලස්සන මැසේජ් එකක් ඕනේ ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා. තමරා කුමාරි හරි තමරා කුමාරි SMS එකක් දාලා දෙන්න මම දැන්නේ දැක්කේ. රිකිල්ල ගස්කඩින් සහන් අයියව ලස්සන සොන් එකකට එකතු කරගන්න මං යාගේ සුදු උපේක්ෂා කියලා තව මැසේජ් එකක් දාලා දෙනවා. හොඳයි සුදු උපේක්ෂා ඔයාවත් එකතු කරගන්න කියන සහන් අයිය වෙනුවෙන් අයියේ මට ලස්සන සින්දුවක් දෙන නුවර සංජීව නුවර සංජීවට ලස්සන සින්දුවක් ඕනේ කියනවා. කෑගල්ල මිදිනේ ගමේ උපනන්ද ඔයාගේ මැසේජ් එකක් දැන් මං දැක්කා. රයිට් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න මම සනා තරිදු මල්ලි සමීර මල්ලි කපිල ගොස්වත්ත මල්ලි සුපි සුපි ගුණන ඇන්ටි නියාස් හාජි එකතු කරගෙන ලක්කන අහන ඔයාලත් සහභාගි කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. දුරගමන් සේවා බස්සත කඩේ දවසකට 5000ක් විතර ගැවසෙන මහ කඩේ මහ සද්දෙන් ලක්කන ඇහෙනවා. ජය වේවා ලක්කන ආදරේ කියලා දිනවා. අපිත් ඉතින් ආදරේ ඒකනේ කියන්නේ රටටම ඔය අහන්න දෙනවනේ අපිව නේද? ඒකනේ රයිට්. ඉතින් කටියම එකතු කරගන්නවා ලස්සන සින්දුවකුත් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අම්බලංගොඩ ප්‍රියන්ත විජේසිංහ රාණි සුපිරියටම වැඩ යනවා කියලා තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඊට පස්සේ කොහොලොනේ ජයකලනි සින්දුහන් එකතු කරගෙන උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලක්හඬහන හැමෝම ඉන්නවා කියලා තමයි එයා මැසේජ් කරලා තියෙන්නේ. රයිට් ආලුනේ ගොඩක් කතා කරා. හරි එහෙනම් සෙට් එකම මට දිගටම දිගටම මැසේජ් දාලා තියන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මම ඔයාවත් එකතු කර

0: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනිදා 7 උදැසන 7 සිට තෙල්දෙණිය ජාතික පාසල තෙල්දෙණිය සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතුට ලක්හඬ

රයිට් ගොඩක් යාළුව මැසේජ් වල තිබ්බ මේ අපි ප්‍රවෘත්තියන් යන හදනේ ප්‍රවෘත්ති අහලා යාළුවෝ ටික එකතු කරගෙන අපි ඉන්නවනේ හවස එක වෙනකන් ඒ අතරේ ඔයත් පුළුවන් ප්‍රවෘත්ති අහලා ඉවරලා මැසේජ් කරන්න හාර්ට්බීට් වලට 07.03.93.5.93.7ට එහෙනම් මතකයතුව ඔයාගේ ඉර වෙන් කරලා තියාගන්න අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ ආයිමත් එකතු වෙමු හාර්ට්බීට් එක මතකද නම් මේක නේද මං ආයි කියන්න ඕනේ ලංකාවේ වගේම ලංකාවෙන් පිටින් දැන් ගොඩක් අහන් ඉන්න ඔය හැමෝටම පුළුවන් අපිට මැසේජ් කරන්න දිගටම රැඳිලා ඉන්න ලකනත් එක්ක

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: stole.
1: කාලිකුණෙන් අවවාදාත්මක නිවේදනය. ඩොලර් බිලියන 36ක අපරැණ ඉලක්කයකට යන ගමන. යෝෂිත අල්ලස් කොමිසමට. අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ ඇරඹෙයි. විදිස්කත ශ්‍රමිකයන්ගේ පැමිණිලි වලට අලුතින් යෙදවුවා. ධවල මන්දිරයට ප්‍රහාරයක් සැලසුම් කළ පස් දෙනෙක් අත්අඩංගුවේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ තද සුලන් සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ දැනුම් තිබෙන කන්කසන්තුරේ සිට බණ්ඩාර මහරහා කල්පිටිය දක්වා සහ ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන බුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 60ක් පමණ දක්වා වැඩිවීම හැකියාව පවතිනවා. දාවික හා දීවර ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පාර්ශ්ව දායක විය යුතු බව විශේෂඥ වෛද්‍ය චන්දනගචනායක මහතා සඳහන් කළා. මදුරු මර්ධන වැඩසටහන යටතේ පරිශ්‍ර පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙනවා. නිවස හෝ පෞද්ගලික ආයතන පිරිසිදු තබා ගැනීම ජනතාවගේ වගකීමක් බවයි වෛද්‍ය චන්දනගචනායක මහතා පෙන්වා දුන්නේ. රෝගීන්ගෙන් 50%ක් පමණ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වලින් වාර්තා වේ තිබවත් ඔහු සඳහන් කළා. එදිකිරීම් අතරමඟ නතර කර තිබූ අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ යළි ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඇස්තමේතු ගත මුදල රුපියල් බිලියන 2144ක්. රජී උපාය මාර්ගික නගර සැලැස්මට අනුව මෙම මධ්‍යස්ථානයේ යළි දිවන්නේ අමාත්‍ය විමල් රත්නායක මහතාගේ උපදෙස් අනුවයි. ඒ සඳහා වන පිරිවැය දරන්නේ ප්‍රංශ නියෝජිත ආයතනය හා ශ්‍රී ලංකා රජය මගින්. ව්‍යාපෘති පළඹු අදියර එළඹෙන පොසොන් සමය මුල් කරගෙන ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ලබන වසරේ සියලු සංවර්ධන කටයුතු අවසන් කරන බවයි පළත් බාර්ගස්ත බගී ප්‍රවහණ අධිකාරී පවසන්නේ. අනුරාධපුර ප්‍රධාන දුම්රි ස්ථානය හා බස් නැවතුම් පොලේ කබද්දව ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘති අරමුණයි. ආරක්ෂිත ගුවන් පාලමකින් එම ස්ථාන එකිනෙක සම්බන්ධ වනවා. අති නවීන දෙමහල් සංකීර්ණයක් වන එහි විදුලි පඩිපෙළ, බැංකු, තැපල් පහසුකම් හා ආපන ශාලා වලින් සමන්විත වනවා. ව්‍යාපෘතිය මගින් තමන්ට පහසුකම් රැසක් හිමිවන බවයි ජනතාව පවසන්නේ.
2: දැන් මේ සමරදතු මුල් අදියරේදී මේ පොසොන් පොයට පළණි අදියරේ වශයෙන් විවෘත කරනවා. මේ එන ජනතාවට පහසු වෙන්න, ඒ වගේම රේල් ස්ටේෂන් එකත් මීටරක් විතර මෙහාට ගෙනලා මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බවට මේක පරිවර්තනය කරනවා. දැන් මේ නව වැඩපිළිවෙල යටතේ බස් ස්ටෑන්ඩ් එකත් එක්ක ආසිතම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් විදිහට මෙතන නිර්මාණය කිරීම තුළ ජනතාවට විශේෂ සෑහෙන පහසුකමක් තියෙනවා. නවාතැන් පහසුකම් තියෙනවා. මේ සංවර්ධන කටයුත්ත මේට ඉස්සෙල්ලා තමයි මේව කරන්න තිබුණේ. නමුත් ඒවා මොනම හේතු මත හෝ ඒවා ගෙරුන්නේ නැහැ. ඉතින් දැනට මේ වර්තමාන ආණ්ඩුවේ මේ ගෙනියන මේ වැඩපිළිවෙලට අපි ජනතාව වෙනුවෙන් ප්‍රශංසා කරනවා.
3: අනුරාධපුර ඓතිහාසික නගරෙට ලොකු අඩුපාඩුවක් ලැබී තිබෙන දෙයක් තමයි මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කියන එක. අවුරුදු 10කටත් කිට්ටු වෙන්න තමයි මේක පටන් අරගෙන. හැබැයි නොයෙක් හේතුන් ආර්ථික, දේශපාලන සහ වසංගතත්ව හින්දා මේක නතර වුණා. හැබැයි අලුත් ආණ්ඩුවෙන් දැන් මේක වැඩ පටන් අරන් තියෙනවා. ගොඩක් සතුටුයි. මුල් සැලසුමටත් වඩා ගොඩක් පොඩක් එකතු කරලා විශේෂයෙන්ම දේශ විදේ සංචාරකයන්ට නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඔක්කොම එකතු කරපු හොඳ තැනක්. බැංකු, තැපල් කන්තෝරු ඒ වගේ හැම දෙයක්ම ප්ලග් කරලා හදපු හොඳ සැලසුමක් එක්ක දැන් ඉක්මනට විවෘත කරන්න සැලසුම් කරගෙන යනවා කියලා තමයි. ඉතමත් හොඳ දෙයක්. මොකද අනුරාධපුරට ගොඩක් ලොකු අඩුපාඩුවක් කියලා තිබ්බ දෙයක් මේක.
1: යෝෂිත රාජපක්ෂ මහතා ලස් කුමිසම් වෙත කැඳවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ඩාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය ඩාවික හමුදා අකඩමියට ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ දිනේදී පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණා. ඒත් ඔවුන්ට එරෙහිව අභියෝජන අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින් ඒ සඳහා අද දිනේදී පැමිණ තිබෙනවා.

0: විදේශගත ශ්‍රී ලංකයන්ගේ පැමිණිලි කලබලකරණය සඳහා නව ජංගම දුරකථන යදවමක් හඳුන්වා දී තිබෙනවා. එන් ඍජුවම විදේශ සේවා නියුති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් පහසුකම් සලසා තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටුම්වලට කඩිනම් විසඳුම් ලබා දීම මූලික අවශ්‍යතාවක්. එවෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුති කාර්යාලය සඳහන් කළේ. ලංකා කෙනෙක් දෙමති මෙම පැමිණිලි කලබලකරණ ජංගම යෙදුම හඳුන්වා දුන්නේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුබ සාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමද වැඩපිළිවෙලේ අරමුණක් වී තිබෙනවා. කල වැවේ පිටවාඩ ප්‍රතිසංස්කරණය සඳහා කිසි විටකත් ජලය අඩු කිරීමේ සූදානමක් නොමැති බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළා. ජලය අඩුවන ප්‍රමාණය මත ප්‍රතිසංස්කරණ සිදුවන බවයි එම ව්‍යාපෘති ආරම්භයෙන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මහවිලියච් කලාපයේ හෙක්ටාර් 25,000කට දේවර සපයේද කල වැවේ වසර 42කට අධික කාලයක් ජල කාන්දුවක් පැවතුණා. වත්මන් රජයේ සඳහා විසුම් ලබා දීම සිදු කරන්නේ රුපියල් මිලියන 75ක ආයෝජනයකින්. ජලාශයේ දොරටු නොමැති වාන් මගෙහි ජල කාන්තු වීමේ තත්වයට ස්ථිර තාක්ෂණික විසුම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
1: මම කසපුසුවක් ගියා. මේ කලාවැවේ පිටවානේ ලීක් එකක් තියෙනවා. ඇතරම ලීක් එකක් තියෙනවානේ. ලීක් එකක් තියෙනවා. දැන් කලාවැවේ පිටවාන කැඩී යාමට ආසන්නයි. මේක කැඩුණොත් මේ පැත්ත මෙයට වෙනවා. අක්කර 10 ගානකට වතුර නැති වෙනවා වගේ ප්‍රවෘත්තියක් පළ වුණා. මාධ්‍යවල පළ වුණා. ඒක දෙගුණ තෙගුණ වෙලා සමාජ මාධ්‍යවල පළ වෙන්න ගත්තා. ඇතර මම ඒ කාලේ ඉඩම් සහභාගී මාර්ග නියෝජ්‍ය ඇමති. නිවසේ ගියපු ඊළඟ දවසේ මුදේම ආවා. මම ෘති මාතරට කතා කරලා ඇවිල්ලා තමයි අපි මෙතන සාකච්ඡා කරේ මොකද්ද මේ තත්ත්වය කියලා. ඒකෝර තමයි දැනගත්තේ ඇතර මේ ජල කාන්දුව දශක ගණනාවක් තියෙන එක. ඒක සම්බන්ධයෙන් තියෙන සටහන් රෙකෝඩ්ස් ගත්තාම අවුරුදු 42කට එහා රෙකෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ජල කාන්දුව සමහර ඊට කලිනුත් තියෙන්නේ නැති රෙකෝඩ්ස් තියෙන අවුරුදු 42ක්. අපිට පේන්නේ ඒක දැනගින් වතුර ලීක් වෙනවා. මේ වෙනකොට තප්පරයට ලීටර් 2ක් එනවා. මේ ප්‍රශ්නේම තමයි අඳුරගෙන මේක ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම අරගෙන අන්තිමට මේක එක කොන්ත්‍රාත්තුවක් විදිහට පිරිනමලා දැන් මිලියන 75කින් මේක ප්‍රතිසංස්කරණය කරන්න තීරණය කළා තියෙනවා. මේ කලාවැවේ ජලය පාවිච්චි කරන ගොවි අතර යම් අවිනිශ්චිතතාවයක් එන්න පුළුවන්. එකක් තමයි අපි යල කන්න වැඩ කළා යල කන්නට වතුර නිකුත් කරමින් තියෙනවා. මේ ප්‍රතිසංස්කරණය සඳහා වතුර අඩු කරනවද කියන සැකේ එනවා. ඒ සැකයට ගසේ තතු වෙනවා. ඊට පස්සේ ඊළඟ යන කතාව තමයි කලාවැවේ වාන ප්‍රතිසංස්කරණය කරන වතුර අඩු කරනවා. කලාවැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කිසිදු අයුරකින් වතුර අඩු කරන්න සූදානමක් නැහැ.
0: යෝෂිත රාජපක්ෂ මහතා ලස් හෝ දූෂින් චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇතුළත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය නාවික හමුදා අකැඩමී පුහුණු ලැබීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට අද කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. වසර 2030 වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් කරා රැගෙන යාම ඉලක්ක කරගත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ඉලක්කවා තිබෙනවා. ඒ සුනිල් හඳුනෙත්ති හා අනිල් ජයන්ත යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම නව ආයෝජන අවස්ථා වෙත රට මෙහෙවීමේ ප්‍රායෝගික මාර්ග සිතීමක් බවයි අමාත්‍ය සුනිල් හඳුනෙත්ති මහතා සඳහන් කළේ.
2: අපේ රජය සමත් වෙලා තියෙනවා. අවුරුදු එකහමාරක කෙටි කාලයක් තුළ ජාතික ප්‍රතිපත්ති ජාතික සැලසුම් ක්‍රමවේද එක වැඩ කරන්න. මෙතන අපේ රටේ ජනතාව අපේ රජයේ බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධානම කටයුත්තක් තමයි පිළිවෙලකට සැලැස්මකට විනිවිද භාවයෙන් යුතුව රට ස්ථාවර ගමනක් ගෙනියන එක. විශේෂයෙන්ම බලයට ආවට පස්සේ ජාත්‍යන්තර වශයෙන් යුදමය තත්ත්වයක් අපේ රට තුළට බලපාපු ඉත්වා සුලිකුණාරු තත්ත්වයක් තුලත් අද අපි සමත් වෙලා තියෙනවා. අපේ ආර්ථිකය ස්ථාවර ගමනක් ගෙනියන්න රටේ දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වයට අනිවාර්යම වැදගත්කමක් තියෙනවා. ඒක මං හිතන්නේ අද අපේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට අපනයන කරුවන්ට විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ විශ්වාසයේ පදනම තමයි අපතුල තියෙන සාමූහිකත්වය.
0: පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්තනකට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් තමට උපදෙස් ලැබෙන්නේ නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම කරුණු දැනුම් දුන්නා. ඉන්දිය රජය ඇමරිකා ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කළා. ඒ දිනට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය හා ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කරමින් එම උපකරණ තොගය ඉන්දිය මහකොමසාරේස් සන්තෝෂ් ජා මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත්තුවේ කොන්තා මහතා වෙත බාර දුන්නා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දිය මහකොමසාරිස්වරයා හිදී සඳහන් කළේ පුහුණු අවස්ථා සහ මානුෂීය ආධාරවලින් ඔබට ගොස් ආරක්ෂක හැකියාවන් වර්ධනය යටතල පහසුකම් සංවර්ධනය හා උපකරණ සැපීම දක්වා දිනට ආරක්ෂක සහයෝගිතාව ව්‍යාප්ත වී ඇති බවයි ඉන්දියාව ශ්‍රී ලංකාවට විශ්වාසදායක හවුල්කරුවෙකු බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා. දෙමිටිකුඩ දී ගෙඩියාව ඇතුළු උපද්‍රව සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය තුන්වරදා බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාස සිදු කළ වැටලීමකදී දිවසක සැඟවා තිබූ ගෙඩියා 19ක් T56 පතර 24ක් සහ බත්පිති ඇතුළු උපද්‍රව සොයා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන විමර්ශන ආරම්භ කර තිබුණා. ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ප්‍රධාන සැකකරු හා සැකකාරිය කතරගම ප්‍රදේශයේ රැඳී සිටියේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. යාපනයේ අරියාලේ ප්‍රදේශයේ සැකකරුවෙකු නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සඳහන් දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 6,95,000 ඉක්ම වූ ඩිංගි බෝට්ටුව හා ඒ එන්ජිම වෙන්ම රුපියල් 1,00,000ක් පමණ වටිනා යතුරුපැද් දෙකක් ඒ අතර වෙනවා. මෙම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පරිදි යටතේ විමර්ශන සිදු කර තිබෙනවා. කාන්තාර කරඩිය ඩියගේ පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. එල්නිනෝ තත්ත්වය හා ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවද එහිදී අවධානයට ලක්වනවා. දේශගුණ විපර්යාස හමුවේ කාන්තාරකරණය හා ඩියගේ සමස්ත ලෝකයේ මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුවයි සෑම වසරකම ජුනි 17 කාන්තාරකරණය හා ඩියගේ පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස සැමරෙන්නේ. ශ්‍රී ලංකාවේ වියලි අතරමැදි මෙන්ම කදුකර කලාපවල පිහිටි තෘණ භූමි පද්ධතියේ පරිසර සමතුලිතතාව වෙනුවෙන් විශේෂ මෙහෙවරක් ඉටු කරනවා. ඒ ආරක්ෂා කර ගැනීමත් වැඩපිළිවෙලේ අරමුණක්. දවල බන්දරයේ උත්සවයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පස්තරෙකු අත්අඩංගුවටගත් බව ඇමරිකා ආරක්ෂක අංශ සඳහන් කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දිනය සහ ඇමරිකාව 150 වන සැමරුම් පදනම් කරගනිමින් එම උත්සවය සංවිධානය කර තිබුණා. ඊට ස්නයිපර් සහ ඩ්‍රෝන භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට සැකකරුවන් සැලසුම් කරති බවයි විමර්ශනවලදී හෙළිවුණේ. පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා මගින් ගොඩනැගිලි වලට ප්‍රහාර එල්ල කිරීමත් ඊට අයත් වෙනවා. පසුගිය සතියේදී ඔහියෝ ආශ්‍රිත ප්‍රදේශයකින් අත්අඩංගුවට සැකකරුවෙකුගේ ලැබුණු උතුරුතුරු වලට අනුවයි වැඩිදුර විමර්ශන සිදු කර තිබෙන්නේ. පන්දුවර 20/20 කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ දවසිලන්ත කණ්ඩායමට එරෙහිව කඩලු පහක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුවර පහර දුන් දවසිලන්ත කාන්තා කණ්ඩායම කඩලු 6කට ලකුණු 150ක් රැස් කළා. පිළිතුරු ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩලු 5ක් පමණක් දැවේ ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණා. පාපන්දු ලෝක කුසලන තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහි තරගයේ තුරට බිඳුවක් ලෙස ජය කිරීමට අර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ලියොනල් මෙස්සි එම බෝල ත්‍රිත්වය ලබාගත් බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ. ලෝක කුසලන තරගාවලි 6කට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත් වුණා. තරගාවලියේ තවත් තරගයක් ප්‍රංශය හා සෙනෙගල් කණ්ඩායම අතර පැවැත්ුණා. එන් තුරට එකක් ලෙස ප්‍රංශ කණ්ඩායම ජයගත්තා. ඉරාකයේ තරගයේ 4-1 ලෙස ජය ගැනීමට නොවේ කණ්ඩායම සමත් වුණා.
3: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල
0: කාලකුණින් අවවාදාත්මක නිවේදනය. ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයකට යන ගමන. යෝෂිත අල්ලස් කොමිසමට අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ ඇරඹෙයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පැමිණිල්ලවලට අලුතින් යෙදවුමක්. ධවල බන්දිරේට ප්‍රහාරයක් සැලසුම් කළ 5 දෙනෙක් අත්අඩංගුවේ. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
0: දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
4: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
5: ද ඉන්සයිඩ් ස්ටෝරි. ද ස්ටෝරි බිහයින්ඩ් ද නිවුස්.
6: එන්නිනෝ රටකට අනතුරු ඇඟවීමක්. අතලඟේන කාලගුණ විපර්යාසයක්. මිනිසුන් අතර කසකුසුවක්. අද ද ඉන්සයිඩ් ස්ටෝරි. එන්නිනෝ මේ පුංචි දූපතට කරන බලපෑම ගැනයි.
5: The story behind the news.
6: ඇත්තටම මොකක්ද මේ එල්නිනෝ කියන්නේ?
7: එල්නිනියෝ කියන්නේ ඇත්තටම අලුත් එකක් නෙවෙයි. අපි පහුගිය දවස්වල දැක්ක ගොඩාක් අය මේක මේ අලුතෙම පැන නැගුණු අවස්ථාවක් විදිහටත් සලකනවා. ඇත්තමයි. මේක එහෙම එකක් නෙවෙයි. සාමාන්‍ය තත්ත්වයටදී අපි ගත්තොත් අපි අවුරුදු 2-7 දක්වා කාලයක් ඇතුළත නැවත නැවත සිද්ධ වෙමින් යන ඒ වගේ සංසිද්ධියක් තමයි.
6: මේක නිර්මාණය වෙන්නේ කොහොමද?
7: ප්‍රධාන වශයෙන් මේක නිර්මාණය වෙන්නේ එල්නීනියෝ කියන සංසිද්ධියේ නිර්මාණය වෙන්නේ පැසිෆික් සාගරේ. එතකොට එල්නීනියෝ කියන්නේ ඇත්තටම මේකේ ප්‍රධාන සංසිද්ධියේ එක මුහුණුවර. ප්‍රධාන සංසිද්ධියට අපි කියනවා එල්නීනියෝ දක්ෂිණ දෝලණය කියලා. සදර්න් ඔසිලේෂන්. ඒකේ එක මුහුණුවරක් තමයි ඔය අපි දැන් කතා කරන එල්නීනියෝ. තව එකක් තියෙනවා ලානීනියා කියලා. එතකොට මේ දෙකේ බලපෑම නැති අවස්ථාවල අපි කියනවා නිෂ්ක්‍රීය මට්ටමේ තියෙනවා කියලා. එතකොට අපිට සාමාන්‍ය දේශගුණ ලක්ෂණ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් එල්නීනියෝ හෝ ලානීනියා වලට මාරුනට පස්සේ අපිට සාමාන්‍ය දේශගුණ ලක්ෂණ වලින් වෙනස් දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක මුළු ලෝකෙටම බලපාන තත්ත්වයක්.
6: මොකද මෙහිදී සිදුවන සංසිද්ධිය
7: මේ සංසිද්ධිය නිර්මාණය ගත්තොත් අපිට කිලෝමීටර 10,000කට වගේ එහා. එතකොට එල්නීනියෝ විශේෂයෙන් ගත්තොත් මෙයා නැගෙනහිර පැසිෆික් සාගරයේ තමයි තියෙන්නේ. එතකොට පැසිෆික් සාගරය කියන්නේ ලෝකේ තියෙන විශාලම සාගර කලාපය. ප්‍රධාන වශයෙන් සූර්යාගේ ශක්තිය ගබඩා වීම සහ ගන්නවා සාගර ජලතලයේ උෂ්ණත්වය වැඩි වීම විදිහට තමයි අපිට මේක නිරීක්ෂණය වෙන්නේ. ඇත්තටම එල්නීනියෝ ගැන තීරණයක්, ඒ කියන්නේ එල්නීනියෝද නැද්ද කියලා තීරණය කරන්නේ සාගර මතුවෙන ජල උෂ්ණත්වය දිහා බලලා. ඉතින් කොහොම හරි මේකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ ලෝකයේ සමකාශන කලාපයේ ක්‍රියාත්මක වෙන අපි කියන එකට වෝකර් සර්කියුලේෂන්, එහෙම නැත්නම් සුළං රටාව. ඒ සුළං රටාවට බලපෑම් කරන. එතකොට ওই සුළං රටාව විශේෂයෙන් සමකාශනව ජීවත් වෙන අපේ වගේ රටවල් හරහා හැමදාම වගේ තියෙනවා. ඉතින් ඒකේ වෙනස්කම විශේෂයෙන් ඇත්තරම අපි දිවයින හරහා තියෙන සුළං අපි මෝසමෙන් ඉන්නේ. දැන් නිර්ෘතික මෝසමෙන්. ඒතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ අම්මලා තාත්තලා සහ අපි බොහෝ අය දන්න කාරණය බස්නාහිර පැත්තෙන්, එහෙම නැත්නම් නිර්ෘත පැත්තෙන් තමයි හුළං එන්නේ. එතකොට එල්නීනියෝ වලින් වෙන්නේ ඇත්තරම මේ සුළඟ දුර්වල කරනවා. අන්න ඒ කාරණේ නිසා තමයි අපි කියන්නේ මෝසමේදී එල්නීනියෝ පැන නැගුණාම මෝසම විසින් හදන වර්ෂාපතනයේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ මෝසමෙන් යම්කිසි ජල වාෂ්ප ප්‍රමාණයක් අපිට අරගෙන එනවා නම් එල්නීනියෝ බලපෑම යටතේ මේක චුට්ටක් දුර්වල කරන එක තමයි කරන්නේ.
6: එල්නීනියෝ ලෝකයේ වෙනත් රටවලට මොන වගේ බලපෑමක්ද සිදු කරලා තියෙන්නේ?
7: මුළු ලෝකෙම ගැට ගැහිලා තියෙන එකම සුළං රටාවකට. ඉතින් ඒ සුළං රටාවේ එල්නීනියෝ ක්‍රියාත්මක වෙද්දී ඒ සුළං රටාව දුර්වල කරනවා. ඉතින් ඇත්තටම ඒ කාරණේ තමයි අපිට බලපෑම් කරන්නේ. ඉතින් අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම එකට බැඳිච්ච එක පද්ධතියක් වායුගෝලය කියන්නේ. එතකොට දැන් මෙතන තව විශේෂ කාරණයක් තියෙනවා. මෙයා සාගරයේ ක්‍රියාත්මක වෙන තත්ත්වය. එතකොට අපි හඳුනා ගන්නවා සාගරය සහ වායුගෝලයේ අන්තර් ක්‍රියාකාරීත්වය මතයි මේ සිවැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඒක ප්‍රබලයි. මොකද මම ප්‍රබලයි කියන්නේ හේතු ගණනාවක් තියෙන එකක් විද්‍යාත්මකව එක තහවුරු කරලා තියෙනවා. අනිත් එක අපිට පහුගිය දත්ත දිහා බැලුවොත් ඒක සංඛ්‍යාත්මකව දකින්න පුළුවන්. ලෝකෙ ගොඩක් රටවල් වලට ගොඩක් ලොකු බලපෑම් තියෙන තත්ත්වයක් තමයි මේක.
6: බොහෝ දිනක් මේ දවස්වල කතා කරනවා එල්නීනියෝ තත්ත්වය නිසා ලංකාවට ලොකු නියඟයක් එනවා කියලා. ඇත්තටම මේ තත්ත්වය ලංකාවට බලපාන්නේ කොහොමද?
7: ලංකාවේ අපි දන්නවා අවුරුදු පුරා එක එක ඍතු තියෙනවානේ. එතකොට ඒ නිශ්චිත ඍතුවක මේක පැන නැගීම විසින් නිශ්චිත තත්වයන් තමයි නිර්මාණය කරන්නේ. මම මේක වඩා සරලව කිව්වොත් නිරිත දිග මෝසම් කාලයේ පවතින වැස්සට ඒ කාලේ නිර්මාණය වෙන එල් නීනියක් විසින් කරන බලපෑමම නෙවෙයි දෙවැනි අන්තර් මෝසමේදී ඔක්තෝබර් සහ නොවැම්බර් වල තියෙන. ඒක සම්පූර්ණ වෙනස්. එතකොට අපි ඒක බලන්න අවශ්‍යයි මොන කාලෙද මේක වෙන්නේ සහ මොකද්ද අපේ ඍතුව. එතකොට ඒ ඍතුව අනුව පැසිෆික් සාගරයේ තියෙන තත්ත්වය මොකක්ද? ඒ අනුව තමයි අපිට තීරණේ ගන්න වෙන්නේ කොහොමත්. නැතුව එල් නීනියෝ එකක් එනවා කියපු ඵලියට මේක නියඟයක් වෙනවා හෝ ගම්වතුරක් එනවා කියන එක ඒක නිවැරදි වෙන්නේ නැහැ.
6: ඔබතුමාලට පුරෝකථනයක් තියෙනවද මේක මොන විදියට ලංකාවට බලපායිද කියලා?
7: ඔව්, දැනට අපි ගත්තොත් කාලගුණිතා දෙපාර්තමේන්තුව සතු පුරෝකථනවල විශාල වශයෙන් අපි දැන් මේ සමාජයේ ගොඩාක් දකිනවා නේද නියඟයක් තියෙනවා, ඔය කතන්දර ගොඩාක් තියෙනවා. නමුත් එවැනි තත්ත්වයක පැන නැගීමක් මේ වෙනතෙක් තහවුරු කරගන්න දත්ත නැහැ.
6: ඒ අදහස කාලගුණිතා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්ද මහතා.
5: The story behind the news.
6: අපි කවුරුත් මොහොතින් වටවුණු පොංචි දූපතක වෙසෙන දූපත් වැසියන්. හොඳට හෝ නරකට සිදුවන කාලගුණ විපර්යාස වලට කලින්ම දැනගෙන කලින්ම සූදානම් වීම අපි කාටත් වැදගත්. කාලගුණේ කොතෙකුත් වෙනස්කම් සිදු වුණත් ඒ තුළින් ජීවිතවලට වෙනස්කමක් නොවන හෙට දවසක්.
5: The inside story. The story behind the news.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ತೇದಿನಬಲ ರಾತ್ರಿ ಹತ್ತಟ ಲಕ್ಕನೇನ್
1: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Magi peril pimvati
3: Piyumal Dhoni balagane hitiye kavada hari davasaka eyage appachchi katha karanaka et me welawa nan eya metena na
4: mata me welawa katha karanna nan oni oya ekka
3: man ekka
5: adhyakshanaya intika dharma tilaka
4: devikata call kara අම්බෙන් පුළුවන් දැව.
6: මොකද කිව්වේ?
4: එන්නා කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලෙ සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
5: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කිරීම සඳහා පොලිසිය ආරම්භ කළ බෙහෙවුම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඊයේ දිනේ තුල සිදු කළ වැටලීම් දවසේ 96 දේ සැකකරුවන් දවසේ 88 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. නීති විරෝධී වත්කම් විමර්ශනය ආරම්භ කළ සංඛ්‍යාව පහක්. හතර දෙනෙකු සම්බන්ධයෙන් රදුම් නියෝග ලපාකෙට තිබෙනවා. එක් පුද්ගලයෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලිසිය සඳහන් කළා. ඉරානයේ ඉන්ධන රැගත් නෞකාවක් යාත්‍රා කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර ක්‍රියාත්මක එකගතා වැඩපිළිවෙළ අනුවයි අවහිර කිරීම ඉවත්ව තිබෙන්නේ. ඕමාන් කලාපය ආශ්‍රිතවද ඇමරිකා ආරක්ෂක ආශ්‍රය ක්‍රියාකාරකම් සිදු වුණා. කෙසේ වෙතත් සම්බන්ධ ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා ඉරානයේ සතු වත්කම් ද නිදහස් කළ බවයි එරට විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එකපහ වෙලා විනාඩි 8යි වෙලාව. ආයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාස 17 වෙනිදා අපි බදාදා දවසක මුණ ගැහෙන්නේ. දන්නවද ඔය ලොකුවට පේන දේවල් පේන තරම් ලොකුමත් නැහැ. මොකද්ද මේ කියන්න හදන්නේ කියලා හිතුණා නේද? ඕනම දෙයක් අපි පටන් ගන්න කලින් අපිට පේන්නේ ඒක හරි අමාරු කරන්න බැරි වැඩක් විදිහට සමහර දේවල් අපිට වැඩක් විදිහට දකින්නකොට ඒක පේන්නේ මහා වැඩක් වගේ. කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා දහසක් ඒක නොකරන පැත්තට හේතු අපිට මැවෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයා ටිකින් ටික ඒ දේවල් ගැන ඉගෙන ගන්නකොට ඒ දේවල් පුහුණු කරනකොට කාලයත් එක්ක ඔයාට දැනෙන්න ගන්නවා. දැන් ටික ටික මට ඒක පුළුවන් වෙනවා කියලානේ. ඔයා දිගින් දිගටම පුහුණු වීම කරගෙන කරගෙන ගියොත් ආයාසයක් නැතුවම ඔයා ඒ කැමති විෂයේ ප්‍රවීණයෙක් වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. හරිද? මම මේ කියුවේ හරීම සරල කතාවක්. ඕනම ක්‍රීඩකයෙක් වුණත් ක්‍රීඩාවක දක්ෂයෙක් වෙන්නේ එයාලා කාලාන්තරයක් තිස්සේ කරන පුහුණු වීම එක්ක. ඒ වගේම තමයි අපේ ජීවිතයේ අනිත් දේවලුත්. සාමාන්‍යයෙන් හිතන්නකො විභාගයකින් හොඳ ලකුණක් ගන්න අපිට දවසෙන් දෙකෙන් බෑනේ. බිස්නස් එකකින් ලක්ෂ ගණන් ලාභ ගන්න එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා කාලාන්තරයක් තිස්සේ අපි කරන පුංචි පුංචි කැපකිරීම් වල මහා ප්‍රතිඵල විදිහට තමයි දකින්න වෙන්නේ. ඒක නිසා මම ඔයාට කියන්නේ ජීවිතේ අමාරුයි කියලා හිතන සබ්ජෙක්ට්ස් එනවනේ. මං කියන විෂයන් විතරක් නෙවෙයි. අපි අමාරුයි කියලා හිතන අත්හැරලා දාන දේවල් තියෙනවනේ. ඒ දේවල් වලට ඔයා පොඩි වෙලාවක් වැඩිපුර වෙලාව වැය කරලා බලන්න. ඔයාගේ ටාගට්ස් වෙනුවෙන් දවසකට පුංචි වෙලාවක් තියාගන්න. ඔය ඉදිරියට හැමදාම නාන කන බොන එක අතරේ ඔයාගේ ටාගට්ස් වෙනුවෙන් පුංචි එකක් වෙන් කරලා තියාගන්න. එහෙම වෙලාවක් වෙන් කරන මිනිස්සු තමයි කවදාද දවසක තමන්ගේ ජීවිතයේ තමන්ගේ ඉලක්ක ජයගත්ත මිනිස්සුන් විදිහට ඉස්සරහට යන්නේ. මං කියනවට කමතක වෙලා නෑ තිබුණේ. ඒකම මතක් කරලා දුන්නේ. හරි එහෙනම් අද හවස 4 වෙනකන් ඕල් ටයිම් වේට් සිච්චාමි. අහන් ඉන්න පුළුවන්. ලක්කන Facebook page එකට ගියාම අපි post එකකුත් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන් නේද? WhatsApp message එකක් text message එකක් කරනවා නම් 0703 935 937 හවස 4 වෙනකන් කලින් ඔයාලට මට message එකක් එවන්න පුළුවන්. 1:11

0: ITN දවල් එකයි වෙනාට 22යි.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: අතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
1: හරිය වඩින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: ඕල්ටයි බීට්ස් විත් චාම්
0: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ හැරගන්න එපා.

පසරු එකයි වෙදාට විසිය හතරයි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ වාසද්දට මහගෙන ඉන්නේ ලක්ඩෝල් ටයිම් බීට්ස් හවස 4 වෙනකන් මං ඉන්නවා කියලා හිතාගෙන 3:55ටත් මැසේජ් එකක් ගන්න බලාගෙන නම් ඔයා ඉන්නේ එහෙම කරන්න එපා මටත් වෙලාවක් නැහනේ ඒක නිසා වෙලාව පොඩ්ඩක් බැලන්ස් කරගන්නත් එක කලින්ම මට මැසේජ් එකක් එවන්න පුළුවන් නම් 0703 935 934ට හයි චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලාද මුලින්ම මට මැසේජ් එකක් එවලා තියෙන සමන්ද ඉන්න වාතෝව යමි ප්‍රොඩක්ට්ස් ටීම් එක හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා සුබ දවසක් වේවා චාමි අපිටත් සින්දුවක් දෙන්න කියලා තෙරුණි මාතලේදල මැසේජ් එකක් එවලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්නම් ඊට පස්සේ බරදල් පොල්ට යමුද SL Fernando, Lahiru Shahani, Natalie Shenara, Dominda Sari, Shenal, Miron, Anton, Vasanta, Maximus, Ayalavat Mangadrin, Matakirno. Chami Akka, Martin, Va. Where are you? Ruvan Valen, Dilshani, Oge message, Jaka Tama Yiyane, Man, Dekki. Oyaata Kohumada Kela, Ahala Tipunu message, Jaka Medhiyen. Oyaanam program meke 9-1 Epa, Kela Tiyano. Ayyo, I am a Q-way. එක වොනි සයින් වෙන්න හිතනවා. බොලත් සෙගලින් අම්මා තාත්තා මලිලා දෙන්න ඉදිරිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබා ආදි බබා මතුකම පළවත්තේ නහවේ රංග චුටි මණික ඉනිකේවත් එකතු කරගන්න කියලා බොලත් සෙගලින් දහර තමයි මට මැසේජ් එක එවලා තියෙන විලස්සන සින්දුවක් අහමු. සුබ දවසක් ශාමි. අද තාම මේ සඳුරු පෑ කිහිපය කියලා තියෙනවා. සඳුරු පෑ කිහිපය කියන්නේ පෑ තුනක්. හොරණ මහින්ද කුමාර වගේ මැසේජ් එක උදාරා චාමින්ද ගගනේ අශින් සුනි මාලා දමයන්ති වදුරබින් ඉසුරු මදුෂන් ඉමාෂ යමුනා චන්ද්‍රිකා ඔපොල් මෙවන් දීපාල් නිශාන්ත රත්කමින් සුදත් සිල්වා උනවටුන චාමර සුපුන්වත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියන්නේ. හරි හරි හරි සින්දුව කලන්න.

0: දවල් 1යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එකයි විනාඩි 34යි වෙලාව. අත පොඩ්ඩක් වැඩ අඩුයිනේ. මැසේජස් ටික දැක්කම මට පේනවා පොඩ්ඩක් අද බිසි නෑ කියලා. කොහොමරි කමන්නෑ මැසේජ් එකක් එවන එක ගැන සන්තෝසයි. 0.7 0.3 3.5 3.7. ඒතර මගේ හිත පිරෙනවනේ අන්න ඒකයි. එතකොට ලක්කර Facebook page එක අපේ තියෙන ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි පෝස්ට් එක නොදැක්ක වගේ නොයිද ගිහින් බලන්න ඕනේ. ගිහින් බලන ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න නේද? එහෙමනේ. සිඳකහනෝනේ කියලා තියෙනවා මහපලගම පියාජේ වගේ මැසේජ් එක. ඊට පස්සේ වසනවද සන්ධ්‍යාවක් චාමි කියලා සංජය එවලා තියෙන මැසේජ් එක මොකද්ද කියලා බලමුද. අස්තර ලෝකයේ ඉස්තර යමක් තිබේද යන්න ඔබ දන්නා කියමනක් නම් ඔබේ බලාපොරොත්තු පමණක් ස්ථීර කර ගැනීම කොයිතරම් දුරට සාධාරණද කියලා අහලා තියෙනවා. ඒ කතාවෙත් පොඩි අත්තක් තියෙනවා, නෑ කියන්න බෑ. මාත් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ මෙන්ඩිස්. ඉතාලියෙන් ඔයාව එකතු කරගන්න පෞගේ දවස් ටිකේ මුකෝ බිසි වෙලා හිටියා නේද? හයි අකේ, කොහොමද? අතත් මං ඔයාව අහගෙන ඉන්නවා කියලා

0: කම නෙවෙයි. මම එවසනවා, හැබැයි ඒ මගේ බියගුලුකම නෙමෙයි. මම සමාව දෙනවා, හැබැයි ඒ මගේ මෝඩකම නෙමෙයි. නිහඬ බව, ඉවසීම සහ කරුණාව මගේ වත්කමයි කියලා ලස්සන පෝස්ට් එකක් ඔයාලා තියෙනවා. ඒ කරුණාවට මාත් එකගයි. හොඳ, ඊට පස්සේ අපි යන්නේ බොයගොඩට. අපි ඉන්නවා අම්මතක කළොත් දඩ මල්ලක් දෙනවා කියලා තියෙනවා. හරි හරි හරි, ඒ දඩනොත් බේරුණා මං කිව්වනේ. සුමනා, සුසන්ත, ලසන්ත, ටේස්ලා, රුමාංශී, සුජා, ජගත් එකතු කරගෙන මං යනවා සිංදුවක් අහන්න දෙන්නනේ. හරිද? දවල් 1:36. වෙලාවහන හිතුණනේ මට තේරුණායි. ඒක නිසා ඔන්න වෙලාවත් මතක් කරලා දුන්නා. අයමත් ඩෙංගු වැඩි, ඔබවට පරිශ්‍රය පිරිසුදුවෙන් තියාගන්න. ඒ ගැන මේ සිංදුවෙන් පස්සේ මං කියන්න.
1: Overtime beats with

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekaye vinadi 40
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: Beats with Charmy.
1: පැය තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

미스카라 간내봐. පස්සල එක පහ වෙලා විනාඩියේ 48යි වෙලාව 07යි 03යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා මතක් කළානේ. ඒත් එක්කම මම කියන්න ඕනේ කියලා කිව්ව කාරණාව තමයි ඩෙන්ගු කියලා කිව්වේ. ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 42232ක් වෙනවා. කියන්නේ ජනවාරි ඉඳලා මේ ජූනි මාස 17 වෙනිදා වෙනතෙක් පමණයි. හොඳේ මේ දිග කාලයකදී මේ මාස 6ට අපේ රටේ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 42232ක් දක්වා ඉහළ ගිහිල්ලා කියලා ජාතික ඩෙන්ගු මර්ධනයකගේ ප්‍රකාශ කරලා තියෙනවා. දවසකට රෝගීන් 650ක් පමණ අලුතින් එකතු වෙනවා කියලා තමයි නවතම සාගෙන ඉමුලින් හොයාගෙන තියෙන්නේ. කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙන්ගු ව්‍යාප්තිය ඉතාම වැඩි දිස්ත්‍රික්ක විදිහට හඳුනාගෙන තියෙනවා. ඒක නිසා ඔබට උණක් තියෙනවා නම් දවස් දෙකකට වඩා උණ තිනුන දෙවෙනි දවස තුළදී ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව අනිවාර්යෙන් කරගන්න. පෙන්ඩෝල් පමණක් බොන්න කියලා තියෙනවා. වෙන හිතු මතයට මේක සෙමත් එක්ක තියෙන එකක්, ස්කෝලෙත් මෙහෙම උණ තිබුණා, වෛරල් එකක් තියෙන කියලා හිතලා ගෙස් කරලා ඔයා බෙහෙත් බීලා ඔයා ලෙඩයි වෙදයි දෙන්නම එක්කෙනෙක් විදිහට තියාගන්න එපා. හරිද? මොකද දැන් සමහර අය පෙනඩෝල් වලට අමතරව වෙන ඇන්ටිබයොටික්ස් අරගන්න ගියාම ආපහු වෛද්‍යවරුන් අපහසුතාවයටපත් වෙනවා. අර ඩෙන්ගු රෝගය නම් වැළඳලා තියෙන්නේ ඒ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ අපහසුතාව ගොඩනගෙනවා. අර අනවශ්‍ය විදියට ඇන්ටිබයොටික්ස් බීලා ලෙඩයි වෙදයි දෙන්නම එක්කෙනෙක් වෙලා ආවහම ඒක නිසා අවධානම ගන්න එපා. විශේෂයෙන්ම දරුවන් ගැන, වැඩිහිටියන් ගැන සැලකිලි යොමු කරන්න. ඒගොල්ලන්ට උණ හැදුනහම වඩා සැලකිලිමත් වෙන්න. මොකද හැම කෙනෙක්ම සැලකිලිමත් වෙන්නේ ඒගොල්ලන් විතරක් විශේෂයෙන් නෙමෙයි. නමුත් දරුවන්ට අර කියන්න තේරෙන්නේ නැහැ තමන්ගේ අපහසුව. නමුත් දෙමව්පියෝ විදියට ඔබ බලන්න සැලකිලිමත් වෙන්න. දවස් දෙකකට වඩා උණ බහින්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඩෙන්ගු පරීක්ෂාවක් කරගන්න. අවධානව ගන්න එපා. හොඳේ පුංචි මදුරුවෙක් නේ කියලා හිතුවට ඒ පුංචි මදුරුවට පුළුවන් අපිව නේද මිනිහක් කරලා දාන්න. ඒක නිසා ඔබ අවට පරිශ්‍රය පිරිසිදු තියාගන්න, වැඩි කල්පනාව යොමු කරන්න, එවමතුකුණා වගේ ඉන්න එපා. අපේ ගෙදර හොඳ සුද්දිට තියෙනවා කියලා හිතාගෙන නේද බැලුවම ඒ කියන්නේ අසල්වැසි නිවෙස්වල අය එක කතා කරගෙන ශ්‍රමදානයක් ගමේ සංවිධානය කරගෙන ඩෙන්ගු බෝ වෙන තැන් ටික විනාශ කරලා දාන්න. ඒක කොහොකටත් හොඳයි. මොනාද තියෙන්නේ මේ මැසේජස් වල කියලා බලන්න මෙයාවේ බලමුද එහෙනම්. 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් නම්බර් එක. සුපුන් මොකද්ද මේ කියලා තියෙන්නේ පෝස්ට් එකේ. වෙරළේ ඇඳුණු පියසතහන රළපහරට කිව්වා අනේ මාව මගන්න එපා. මොකද හිනා වෙලා හවුවා. එහෙනම් මට කියන්න ඔයාව මෙතන තියලා ගිය කෙනා දැන් කොහෙද ඉන්නේ කියලා. පියසටහන්ට කියන්න තියෙන්නේ අය යන්න කියා මැකෙලා කියලා තමයි. ලස්සන පෝස්ට් එකක්. Thank you සුපුන් අපිට ෂෙයා කරගත්තට. ඊට පස්සේ හයි චාමි, පොබුතුපුර රමණී විජය කුමාරේ අදත් වැඩ කරන ගමන් අහන් ඉන්නවා කියලා තේනවා. දහයාගම සුභාෂිනී ගාමිණී 1975 NCGE ගෲප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් වේවා. අපිට අවහගෙන ඉන්නේ ත්‍රිකුණාමලයේ පුංචි පන්ට පවුලේ ඔක්කොමලව එකතු කරගන්න. චාමි අපිටත් සින්දුවක් ඕනේ. කිතුල් ගල වාසනා ටෙලස්සගේ යාළු ඔක්කොමලව එකතු කරගන්න. ඊට පස්සේ ජය මාමා වාගේ මැසේජ් එක ඇද මොකද්ද කියන්නේ. එහෙම දෙයක් තියෙන්නේ කියන්න. මහමෙරක් දේ තිබුණත් අහන්න විශ්වාසවන්ත කෙනෙක් නැත්නම් හොඳම දේ නිහඬ වෙන එක කියලා තමයි කියන්නේ. හොඳම දේ එක තමයි. වෙනදා වගේ මදත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වේඩක්කොඩි බේකරි එකේ යාළුවෝ ටික අද ලොකු බොස් නැල්ලෝ. අද ඒ කියන්නේ බඳුන් ගහන්න නැතුව සතුටින් ඉන්නවද? පොඩි බොස් ඉන්නවා හැබැයි නේ මිස්ටර් වරුණ. ඊට පස්සේ ලක්ෂ්මි මිස්, චම්ප මිස් අසනීප වෙලා ඉන්නේ කියලා තියෙන චම්ප මිස්ද ඒකටම සනීප වෙන කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධනුෂ්ක ඉන්නවා මදු ශංකර් ජගත් එකතු කරගන්න. Thank you message එකක් එවුවට වඩා අතර කොහොම හරි වෙලාවක් හොයාගෙන. ඊට පස්සේ අපි යනවා කොටියා කුඹුරට. එහෙ ඉන්නේ වසන්ත, මදෝෂී, ඉන්දිකාව එකතු කරගත්ත. චාමි සුවදාසක් වේවා ඔයාට. අතත් ලස්සන සින්දුවකට හස්බන් ඔෂාන්, පුතා විශාන්, පවුලේ අම්මා තාත්තා නංගිලා මලිලා හැමෝම එකතු කරගන්න කියලා මේ ගොඩින් නදීකා ඔයා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාව ආතරින් එකතු කරගෙන සින්දුවක් අහන්න දුන්නොතින් මොකද කියන්නේ? මේ සින්දුව කොච්චර දිගද කියනවා නම් මට සිද්ධ වෙනවා මේ සින්දුව එන් වෙනකොට දෙයනේ කියලා ඊළඟ පැයට යන්න.
මේ සිදු හංගින අතර එතකොට ඔගොල්ලන්ට යුතුකමක් තියෙනවා මට මෙසේජ් එකක් එවන්න. 0.7 0.3 0.5 0.7 අපේ මෙසේජ් නම්බර් එක 0551 53.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: උපතපල් කාර්යාලජාලයේ වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සපයන පද්ධතියක් බවට පත් කිරීමට වැඩසටහන් කණ්ඩායමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැඩබලන උපතපල් ස්ථානපතිවරුන් 190 දෙනෙකු සඳහා ස්ථිරපත් වීම පිරිනැමීමට කටයුතු සුදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා තපල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි නිල උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් එකතා වැඩපිළිවෙල ධනාත්මක ඉදිරි දැක්මක් බව කැනඩා අග්‍රාභාත්‍ය බාක්කානි සඳහන් කළා. G7 සමුළුව අතරතුර ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. බැදපිරිති කලාපේ ක්‍රියාකාරකම් පිළිබඳවද සාකච්ඡා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එම සම් වැඩපිළිවෙලට G7 රටවල නායකයන්ද ප්‍රසාදය පළ කර තිබෙනවා. මේරග ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

හවස දෙකපහ වෙලා විනාඩි 8යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් චෝ මී අපි අපේ දවනි පැය පටන් ගන්න තියන්නේ. අලුතින්ම මම අහන කෙනෙක් නම් ඔයා ඔයාට හිතෙනව නම් මට මැසේජ් එකක් එවන්න ඕනේ කියලා. හැබැයි ඔයා නම්බර් එක දන්නේ නැත්නම් 0703 93 5 93 7 හවස හතර වෙන්න කලින් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අත අපේ ප්‍රෝග්‍රෑම්ස් වල post ගොඩක් තියෙනවා. ඒ අතර අපේ post එකත් තියෙනවා. එක ගිහින් බලලා like එකක් දාලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්න අයව comment එකක් විතර දාගෙන යන්න. ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන්නේ කියලා comment එකකුත් දාගෙන යන්න. තුනේ පැදි මම කොහොම හරි වෙලාව හොයාගෙන ඔය ගැන කියන්නම්. හරිද? බලමු messages එක. කළුතරට යන්න වෙන්නේ. ප්‍රභාවී ඔයාව ආතරෙන් එකතු කරගන්න මම හිතන්නේ අදම අපිට message එකක් එවලා තියෙන මුල් වතාවට. ටිකටම මැසේජස් එවයි කියන බලාපොරොත්තු අපේ හිතේ තියෙනවා. අද නෙදහවලක් ඒවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක විනීතයි රාංගනි ඔයාගෙන් කොහොමද? ටික දවසකට පස්සේ ඔයාගේ මැසේජ් එකක් මම දැක්කේ. මේ නුවරින් ශෂිනි හැමදාම වගේ අදත් ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. බටර් බොහෝ ගාන මිනිසුන් අත පිහියක් තිබිය හැක. ආගේක මතක තියාගන්න. බටර් බොහෝ ගාන මිනිසුන් අත පිහියකුත් තියෙන පොළොවන්. සම්භාවිතාව ගොඩාක් වැඩි. හයි චම්යාකේ කොහොමද යාට? උඟ කාලෙකට පස්සේ මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. මතකද දන්නෙත් නැහැ. මතකයි මතකයි සමුදුනි. ඔයාගේ නමේ තියෙන අපූර්වත්වය නිසාම මට යව අමතක වෙලා නැත. වෙල් පැතෙන්නේ එකතු කරගන්න අම්මා. ශිරානිනේ එහවත් මට මතකයි. එහවත් එකතු කරගන්න. චාමි අපිට තියෙන සින්දුවකට මේ මැසේජ් එක මාව නැල්ලෙන්. රසිකා ඔයාගේ මැසේජ් එක හස්බන්ඩ් අමිල දුව අමීෂව එකතු කරගන්න ඕනේ කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. HKD ගාමන්ත් එකෙන් මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, දමිකා විනිතා, චන්ද්‍රලතා ශ්‍රියානි, ඉරංගේ ගානි කාන්ති මේ හැමෝම එකතු කරගන්න ඕනේ. මේ ගෙවුණු පැය කිව්වනේ ආත්මක සිද්ධුවක් අහන්න ඕනේ ඕනේ ඕනේ ඕනේ කියලා මං කිව්වනේ. ඒ පැයේ දෙන්නම් කියලා චුට්ටක් මතක අමතකුණානේ. දැන් අහමු සිද්ධුවක්. හවස 2:10යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 1
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: හවස දෙකයි වෙනාඩි 21යි
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: දෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
4: ජනිතා 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොල සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැය තුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකන්.

ಕವಸ ದೇಖಾಯ ಬೆನಾಟೆ ಬಿಸಿ ದೇಖಾಯ ಬಲಾಮು ಆಲ್ ಟೈಮ್ ಬೆಡ್ ಸಿಟ್ ಚಾಮಿ ಆಗನೆ ಇನ್ನೆ ಬೆಂದವಯ ಹತಾಯ ಬೆಂದವಯ ತುನಾಯ ಅನು ತುನಾಯ ಪಹಾಯ ಅನು ತುನಾಯ ಹತಟ ಮೆಸೇಜ್ ಯಾಕೆ ವನ್ನು ಪುಲುವನ್ ಕೇರ ದನ್ನವನೆ ನೇದ ಸುಬ ದಹವಲಕ್ ಲಕ್ಕದ ಅಕ್ಕಾ ಚಾಮಿ ಮೇಕ ಕಿರ್ವನ ಒಯಾ ಕೌದ ಕೇನ ಮಂದನ್ನ ಏತೊಯ ಹೊಂದಿ ನೇದ ಕೇಲ ಹನ ಕಮದೇ ಕೇಲ ತಿಯನ್ನೆ ಮಂ ಹೊಂದಿಂ ಕಿವಟ ಟಿಕಕ್ ನೇದನ ලසන්ත මදුෂාන් මාතලි උඩ තැනෙන් ඔයාව එකතු කරගන්න තැන්ක් යූ මැසේජ් එකක් එව්වට මම සුරංගී කොටිකාවත්තෙන් ඔයාට සුබ දවසක් වේවා ආදරී කියලා තියනවා තැන්ක් යූ ආදරී සුරංගී අපි ලස්සන සින්දුවක් අහමු කොහොමද ශාමි අහලිය ගොඩෙන් මොවි ලස්සන නමක් ඔයාට තියනවා අපි සින්දුවක් අහමු හොඳේ ඊට පස්සේ අපි කොහෙටද යන්නේ පුළුවන් නම් හින්දි සින්දුවක් දෙන්න කියලා කියන කොටම මම හින්දි සින්දුවක් තෝරගෙන තියෙන්නේ කියලා මම ඔයාලට කියන්න කැමති. කොමගම සුසීප් කා ඉන්ස්ටිටියුට් එකෙන් තමයන්ති චමරි නෙත්මි ගිහානි බිහන්සා එකතු කරගන්න කියලා තියෙනවා. අයියෝ කඳුළු පිරුණු ඇස්තේ නිමෝජි එකක් දැම්මේ මට කියලා අනුකම්පාව ලබා ගන්නද හින්දි සින්දුවක් අහන්න. එහෙම ඕනේ නෑනේ මං හින්දි සින්දුවක් අහන්න දෙන්නම්. කොටිකාවත නිශාන්ත් ලලිතා යසිත අද යසිත් පුතාගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. අහලි ගොඩානන්ද තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. යසිත් ඔයා හගිරණන් ඉන්නේ. අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා කියලා. අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ DSD ෆැෂන් එකේ වැඩ කරන ගමන්. අද ධම්මික මිස්ගේ බර්ත්ඩේ එක කියලා තව බර්ත්ඩේ එකක් තියෙනවානේ. කේක් දුන්නා නම් මට අද කේක් කාලා ඉවරයක් වෙන්න. කනිසා ධම්මික මිසාට හැපි බර්ත්ඩේ කියලා අපි ආතරෙන් ආශිර්වාද කරනවා. සංජුත මෙමට මැසේජ් එක වෙලා ගැන කියලා තියෙන්නේ. ජයවීර මාමා දුව සමාන්ති පුතා දෙනුවන් සමාන්තියක ප්‍රතිකක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තව පොඩි දුවෙක්ගේ බර්ත්ඩේ එකක් කියලා තියෙනවා. එයාගේ නම ලෝචනා ශහානි. හැපි බර්ත්ඩේ ලෝචනා. ඔයා තාගෙන නම් ඉන්නේ. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ කියලා අපි වාට ආතරෙන් ආශිර්වාද කරනවා හොඳේ. ඊට පස්සේ බොරුලස්ක මූටියන්ද දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරත් චන්ද්‍ර ඉන්නවා කියලා තියෙනවා. මට පාතින් එලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයදස සොමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් කියන පොඩි හිටියන්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. හරියන්නේ පොඩි හිටියෝ තමයි. හස දෙකයි වෙනාඩි 25යි වෙලාව. ලස්සන සින්දුවක් අහන්න දෙන්න යන්නේ මම. Thank you, Kiana.

0: නැගිටින්න හවස දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්ප.

0: කරන්න ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

Hafıza kaybın adetis bahayvela mı? Hayi, komodu kele hala diyenne çan o ratto din. Heyniyak premiyak sindu plekaranda berinam newsulta mağam ekutukuraganne kele loku komutu mesajı ka kevela diyeno. Mangitin sindu ahanne dunnu nisa mateka loku komu mata vedanne. හරිද අපි සිද්ධ හවුනේ සිද්ධ කනකේ මගේ හස්බන්ඩ් ඩොමින්ද දුව ඕලු ඇතුළු පොලේ හැමෝම එකතු කර ගන්නවා කියලා කරුණාකලින් සුසීම තමයි මට මැසේජ් එක ගෙවලා තිබුණේ අපි ලස්සන සිද්ධාවක් අහමු චානු තරහ නෑ නේ විහිළුවක් කළේ ඊට පස්සේ ඒජේ අනුර පුස්සලාව බීඑෆ් ජනපදෙන් එකතු කරගන්න සිද්ධාවක් අහමු අපි ඊට පස්සේ මේ ඉන්නේ කවුද චාමි ගැන ළමයාගේ මනරම් පැතුන ලස්සන මතකයක් ඒ ලස්සන කතාවද දුලීප් සමරසිංහ මහත්මයා ස්තුතියි ආගේ මැසේජ් එකට මට මතක විදිහට නවසීලන්තින් ඉඳන්නේ මම වහන් ඉන්නේ අමල මොකන්ද හන්න උන සින්දුව මැසේජ් එකක් තාම

0: දැන් ඉතින් ඔය සින්දුව හන අතරේ මතක් වුණාද? හවස 2:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Rosa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස්? කෝල්ද

0: யாரு சொன்னது?
1: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: වගේමත් කලාන්න
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්බරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි විනාඩි 47යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික වට හදා ගන්න පුළුවන්. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න කියලායි මම මේ මතක් කරන්න හැදුවේ. කියන්න දෙයක්ද කියලා ඔය හිතන ඇති. හැබැයි මෙහෙම දන්නේ නැති අය ඉන්නවනේ. ඔය දැනගෙන හිටියට නොදන්න අය ගැනත් හිතලා මම මේ ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න. සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවයක් අතතින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන රුපියල් 88,000. දැන් මම කියවනේ පොල් තෙල් විතරක් නෙවෙයි කියලා. ඒ කියන්නේ රට කජු, කජු, සූර්යකාන්ත, වටකා, අබ, කොහොඹ, එඬරු මේ තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යම අවමයි කියන විශ්වාසෙත් තියෙනවා. 01176679579 කෝල් එකක් ගත්තොත් නුවාට තව වැඩි විස්තරයක් දැන කියා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි මොකද කරන්නේ? 07-03-93-5-03-4 මැසේජස් සෙවල තියෙන අයගේ මැසේජස් ටික අපි බලමු. ආසිරි සම්පත්තෙන් නිර්මුලවාගේ මැසේජ් එක. මිනිස්සු හිනා වුණ තැන්වලත් අඩපු තැන්වලත් ජීවිතේ අත්හැරලා ගිය තැන්වලත් කිසිම වෙනසක් නැතුව ලස්සන මල් පිපුණා නම් මේ දුක් පිරුණු හැම කතාවකටම පස්සේ ඔයාගේ ලෝකයට මල් පිපෙන එක කොහොමද නොවෙන්නේ? ඉතින් මල් පිපෙන කල් මේ ඉඩෝරය අපි දරාගමු. මොකද ඉඩෝරය තමයි හැමදාමත් වසන්තයට පාර කෙව්වේ. හරි ලස්සනයි. Thank you. ලස්සන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ දොලිප් මහත්මේ ස්තුතියාගේ කමෙන්ට් එකට ප්‍රෝග්‍රෑම් එක ගැන හොඳක් කියලා තියෙනවා. පහන් ගම්මන්ටිකේ නාලිකා අක්කා, රෝෂණී අක්කා වගේම සයිමි බබා සහ චූලක පුතාව තාතරින් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ මාතලේ නදීෂානි. හරි සින්දු අක්කාමු. පොල් ගහවල තුෂාරි කරන්ටක නැල්ලුවේ පැත්තට දැඩි නිහඬතාවයක් කරන්ටකේ දීති මම නැ

0: ITN 93.5 අනුත් 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සර 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති අල්ලස් හෝ දූෂණ චෝදනා විභාෂණ කොමිෂන් සභාව මගින් අත්තරඟුට ගත් යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන බයිස්ටුවත් අධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායකංශය සඳහා නියමිත සුසුකම් සපුරා නොමැතිව එම අංශයට ඇතුළත් වීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව සලසාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ තුළින් දූෂණ වරදකට ආධාරණු බල දීම යන චෝදනාව මත ප්‍රකාශයක් ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඉරානයේ සහ ලෙබනනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බව චීනය සඳහන් කළා. මානුෂීය අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. යුද්ධ හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්වුණා. ඔවුන්ගේ ආර්ථිකය සහ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා සහාය ලබා දිය හැකි බවයි චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේරක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක
1: ඕවටයි බීට්ස් විත් ජාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හා

හවස 3යි වෙනාඩි 9යි වෙලාව බලන්නකො නේද මේ පැයත් වෙනාඩි 9ක් ගෙවිලා ගියා අපි බලමු WhatsApp එක පැත්තෙන් එනවා text messages පැත්තට නැත්තම් හැමදාම කියන්න වෙලාව මදි වෙනවා සුබ දවසක් මාවත් සෙන්දුවකට එකතු කරගන්න කියලා කෑ කරලේ මේ දිනයක මේ උපනන්ද ඔයා තමයි මට මුලින්ම text message එකක් එවලා තියෙන්නේ ඊට පස්සේ චාමි අපි ආදරය කරන තරමට අපිට මිනිස්සු ආදරය කරා නම් මේ ලෝකේ කොයිතරම් ලස්සනද තියෙද කියලා සංජීව නෝරෙන් මට මැසේජ් එකක් වලා හරලා තියෙනවා අපි ආදරය කරන තරමට අපිට මිනිස්සු ආදරය කරාම නම් නම් නම් නම් නම් තමයි හරි හරි හරි එහෙම වුණා නම් බොහෝ දේ විය හැකිව තිබුණි කියලා තමයි කියන්න දෙන්නේ නේද චාබියක්ේ ඔයා හොඳින් ඉන්න නේද කියලා අහලා තියෙනවා මං හොඳින් මේ මැසේජ් එක හෂිනි ඔයා කියන්නේ අම්පාලෙන් හස්බන්ඩ් මනෝජ්ජත් එකතු කරගෙන අපේ බබාවත් එකතු කරගෙන සිද්ධාකව කියලා කියලා තියෙනවා පිනවයි දසවන ඔබගේ මියුරු නද දින දිනම එක් වෙයි නව රසික රද ලැබේ ලකඩේ ඉහළ පුටු වලින් තුති පුද දෙස් විදෙස් දව දේව ඔබගේ නිම් නාද කියලා තියෙනවා. ඔයාටත් දැන් කවි හදන්න පුළුවන් මන් නිසා. කොහොමද ඒක? ඒක ගෞරවයෙන් මං ගත්ත පැත්තක ඉඳලා. දීප හරිම ලස්සනයි. මං ගැන කිව්ව නිසා නෙවෙයි. ඒකට හේතුවක්. හැබැයි ඒක ලොකුම හේතුව නෙවෙයි. ලස්සනයි හද? ආයි මං හිත නෑ. අනිත් ඩයි කවියක් එවන්න. හෙට රනිල්ට හරි මදුෂකරට කවියක් එවන්න තමයි වෙන්නේ. දොචතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්නවා හොඳේ ඊට පස්සේ අපි කොහෙටද යන්නේ මාතලේට තමයි යන්න තියෙන්නේ නෙලානේ මදු හරිනේ රශ්මික විමුක්ති දසනායකනේ අපිටත් සෙන්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා සිත උතුරා යන ආදරණීය කීපයක් ලස්සනයි චාමි හින්දි ගීතයක් අහන්න කැමතියි කියලා තියෙනවා මැසේජ් එක මුංගේනේ ශ්‍රී සංක වේතා මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රේ මම සිංහල සින්දුවක් සහ හින්දි සින්දුවක් කියන දෙකම මේ අවස්ථාවේදී තෝරාගෙන තියෙන නිසා මම ඉතින් ඒ අදහසට ගරු කරලා හින්දි සින්දුව ප්ලේ කරන්න මම ඒකට සිංහල සින්දුවනේ ප්ලේ කරන්න හිටියේ ඔන්න ඔක තමයි කියන්නේ හිත ටග්ගල නැස්සනවා කියලා හවස 3යි විනාඩියකට කරහයි සින්දුව කාලෙන්නේ

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Havasa tonapahu vela venadi pahalavai.
2: Lukaya mare vedeni uni. Dukki ki wale mare memory loss kila.
3: Memory loss? Call the doctor. Yaar sunnadi?
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: කැරකෙන රෝදේ කළු ගල් මූලේ කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සිනහස පුතුමු
6: සිනහස පුතා අම්මාවරුන් වගේ
5: ජුනි 21 ඉරිදා

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:21 ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රෑමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත

හවස තුනයි විනාඩි 23යි. මම නෑ කියලාද හිතුවේ? සද්දයක් බද්දයක් නැතිකොට හිටියා මෙහෙට වෙලා. චාමි අම්බලංගොඩින් පියත්ත විජයසිංහ මාන්නේ. ඔයාව එකතු කරගන්නම්. ස්තුතියි වාගේ කමෙන්ට් එකට. දමුණු පොලින් නතිකා සින්දුවකට එකතු කරගන්න. ලොකු පුතා ගෙහන් පොඩි පුතා සහන් දුව සදසි කියලා තියෙනවා. මම සින්දුවක් ඉල්ලලා තියෙනවා. බලමු අපිට අහන්න පුළුවන් වේද කියලා. හන්නේ චාමි මාවත් සින්දුවකට එකතු කරගන්න. පල්ලේ පොලින්නේ ප්‍රියන්ත, thank you message එකක් එව්වට. ඊට පස්සේ අපි සේරුවා විලටයි අත හදන්නේ. KTA සමරසිංහ යාළුවෝ ඔක්කොමලා එකතු කරගන්න. අලව්වට ගියාම උපාලී, පාතමිනි, උදේ කුමාර, වසන්ත, සමන්, අතල, සමිත, නිලන්තේ, ඉන්ද්‍රලතා ඒ හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද? චාමි ඔයාට කොහොමද කියලා අහලා තියෙනවා. දුමින්ද නේද? චන්දි මහවත්ත පස්සාරේ ලස්සන ගීතයක් දෙන්න කියලා අපු මැසේජ් එක. ඔයාට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. අපිටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න චාමි කියලා ජයකලනි අපු මැසේජ් එක. උපාලි, චිත්‍රානි, මාධව, කසුන් ඇතුළු ලක්කඩහන්ගෙන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අර මේ කැපිටල් අකුරෙන් එවුවම හරි අමාරු යන්නේ කියලා ගන්න. අකුරු ඔක්කොම එක කොටේ වගේ. කිව්වට තියෙන ඔයාලා තේරුම් ගන්නෙත් නෑ. මමත් ඉතින් කමන්නේ කියලා කොහොමද කියනවා. ඒකනේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ මෙච්චර කල් නේද අපි මෙහෙම කරගෙන ආවේ. ඒ ඉවසීම සනසීම ලැබේවා අපිටනේ. 3:25

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Benduai hatai benduai tunai anu tunai pahai anu tunai hatata oya da message ekawana hitan innawana thawa winare wissatanna e athare lakhana facebook page eke all time bits with charming ape post ekata like ekak dala comment ekak dala thiyenawana මම ඔයා ගැන මේ සිද්ධෙන් පස්සේ මතක් කරන්නම්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa tonai vena de tis tonai.
2: Vilav oba vita gina aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: අත්තරේ තත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
1: ඕකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව් ඒ මනුස්සේ

0: ගේමත් කලා
1: ඔටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනාට තිස් පහයි වෙලාව හයි චාමි මම ටීනා බාදුරාකුඩින් කියලා තියෙන මැසේජ් එක තුමින් දයා ඉක්මනින් සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කියන්නේ මොකද්ද? ඔබේ අනාගතය කියන්නේ වෙන කෙනෙක් ලියපු කතාවක් නෙවෙයි, ඔබ විසින්ම නිර්මාණය කරගත යුතු ඔබේම මාවතක්. හැම තීරණයක්ම තියෙන ඔබේ අතේ කියලා වටිනා කියන පෝස්ට් එකක් හදවලා තියෙන ස්තුතියි වෙනුවෙන්. අපි නැහැ කියලාද ඔයා හිතුවේ? ඔව් මං හිතුවා නැහැ කියලා. රයික මේ සරච්චන්ද්‍ර ඩයස් වගේ මැසේජ් එක බලන්නකෝ. එකතු කරගන්නම්. ස්තුතියි. මම තහන් ඉන්නේ සඳ ලංකාවේ තාරුණී. කෙසේද තොරතුරු පවුල හැමෝම අනිවාර්යයෙන්ම මතක් කරලම සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි, අපි සින්දුවක් ගහමු. සුබ සන්ධ්‍යාවක් ශාමි. අපි උමා කාමත් එකෙන් බණ්ඩාරගම බොස් බොතෙක රංජනී, දිනෝෂා, කුමාරි, ශ්‍යාමලි, නිරෝෂා, චන්ද්‍රිකා එකතු කරගන්නම් ඒ පැත්තෙන්. ඊට පස්සේ මේ කවුද මේ? හයි නිෂු, මැලේසියාවෙන් එවලා තියෙන මැසේජ් එක බලමු මොකද කියන්නේ කියලා. කිසි දිනක ඔබව විවේචනය කරන අයට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඔබ නිවැරදි නම් නිහඬ වෙන්න. මොකද ඒ කතාවලින් පිළිබිබු කරන්නේ ඔවුන්ගේ විදිය සහ ඔවුන්ගේ ක්ලාස් එක මිස ඔබ නෙවෙයි. ඉතින් මොකටද එහෙම තැන්වලදී අපි අපේ වටිනාකම නැති කරගන්නේ? හොඳම දේ නිහඬ වීමයි කියලා නිෂු අපිට මතක් කරලා දීලා තියෙනවා. වටිනා අදහසක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. මේ කවුද මේ? නම නම නම නම නම අනෝමාකාන්තිනේ. ඔය කියනවා

බෑ. මෙයානම් කිසිම හංසයක් නැතුව මේ ගමන ආවා කියලා නේ. හැම මනුස්සෙක්ම තමන්ගෙම කියලා කතාවක් තියෙනවා. නොදන්න විනිශ්චය කරගෙන ඒවට චරිත සහතික දෙන්න යන්න එපා. සුබ සන්ධ්‍යාවක් මමාලා ඔබෙන් ලක්ෂ්මන්. හරි, ඔයාටත් සිද්ධාක් අහන්න දෙන්නම්. මේ මොකද්ද මේ තියෙන දිග මැසේජ් එක කියලා බලමු. අනේ කරන්ට් එක නැහැ කියලා තිබ්බ. ඊට පස්සෙ දැන් තියෙනවා පැය භාගයකට ත්‍රිවිල් එකේ බැටරියෙන් මාව අහන්න රේඩියෝ එක හදලා දුන්න කියලා. Thank you රංජි අයියා. බලන්න කිති නේද කොහොමද නේද? ස්තුතිය වෙනුවෙන්. එහෙම මාව අහන අයත් ඉන්නවා. බොස්ට හැන්න ඕනේ. බොස් හැබැයි සීට් එකේ හිටියේ නෑනේ. එහුන් නැතුව ඇති. ඉවල තියෙන බර්ත්ඩේ විෂ් එකක් බලමු කාටද කියලා. මේ බර්ත්ඩේ විෂ් එක තියෙන්නේ චුට්ටකින් සන්තපත ගොඩක් ආවනේ. මෙහෙම තියෙනවා. එකම පන්තියේ ඉඳගෙන අකුරු කරපු කාලේ අවුරුදු 30කුත් ගෙවුන අමතක නෑ බාලේ. අද දින ඔබ සමරනවා උපන් දිනය. ඔබේ සුබ පැතුම්ගෙන එනවා හද පතුලෙන්ම මෙසේ කියලා තමයි තියෙන්නේ. පෙර සසරේ පැතු වෙලසින් සහකරු මුණ ගැසිලා දෑලේ බණ්ඩාර වාගේ පුතු දෙන්නෙක් ලැබිලා ඔබ ජීවිතේ සජියෝ ඇත සතුටින් පිරීලා සුබ පතනවා අපි මෙලසින් හද මල් පුපුතාලා. ටික විශ් එකක් ලස්සන විශ්ෂ එකක් කද සුබ උපන්දිනයක් වේවා සජී කියලා තියන්නේ. සජීට සුබ පතනවා මාරු කතුරේ සෝර්ත සමයින් වහන්සේ ඇතුළුව විශ්‍රාම ගුරුමව පියවරු සමග සහෝදර සහෝදරිය නාතරණය සැමියා සමග පුතාලා දෙන්න සුපර්ණා සොහරිය ජපානය පන්ඩාර අතුරුකිරිය සෞදිය සිසර එලොක්කත්ත තුෂාරි රජත නැගතුලා තමයි මට මේ මැසජ් එක වෙලා තියෙන්නේ. අච්චර අමාරු මාවාහගෙන ඉන්නකොට මේ මැසජ් එක නොකියා කොහොමද නේද? Happy birthday සජී. සබතව සක්ෂාමි කියලා තියෙන ඊළඟ මැසේජ් එක ප්‍රියා පණ්ඩාරගමින් එවලා තියෙන්නේ. මටත් සින්දුවක් දෙන්න පිටිකල බොරළු හේනේ සුසද්ද සම්පත් වගේ මැසේජ් එක. ඊට පස්සේ හයි ශාමි මම තව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තරූ වැල්ල වයෙන් එවලා තියෙනවා මැසේජ් එක. කොයිතනම් රිද්දුවත් වැරලකට සාකරේ වැල්ලකෙම සිනාසෙනු රැල්ල එන වාරයේ දහස්වර හදවතින් අසමි මම මේ කාරණේ ඇයි තාම මේ තරම් මන් ඔබට ආදරේ. හයියෝ හයියෝ ලස්සන අදහසක් තරු. තැන්කියු ඔබ දෙක ෂෙයා කරගත්තට. හවස 3යි විනාඩි 40යි. විසකටු ඇනෙලා ආතුරු වෙච්ච හිත සෝපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasatunai Venade Hatalistunai
2: Riya Petivi Medi Oban Nivirativu Pamanin Anaturu Valakwa Gatanu Hekka Mandayat Samavitama Anik Riyaduran Verdigiri Mutta Idad Avadhanin Riya Padavanda
0: Lakhanda Radio ITN
1: හවස 3:44 වෙලාව ඕන්න මම දැන් යනවා ලක්කන Facebook page එක පැත්තට අපේ post එකට මොකද වෙලා තියෙන්නේ කියලා මම ලෙන්න යහතින් තියනවා post එක comments ඔක් තියනවා මලබ කාගෙන්ද කියලා තුෂාරි අතගල සුබ වේවා දහවල කියලා තියනවා සුබ වේවා දවසම මහින්ද කුමාරාද මමත් ඉන්නවා කියලා තේනවා. ආව එකතු කරගන්නම්. තරුෂි බස්නායක චාමි මණිකේ කියලා තේනවා. කොහමද? ඊට පස්සේ නලන්ත කුමාරාව එකතු කරගන්න උහන තිස්සපුරෙන් දුව ඉසුරුෂානික ඉන්නවා බෙලිද සුමිත්‍රා ඉන්නවා. තරුණී thank you comment එකක් දැම්මට. කුරුණෑගල පොතුහැර ප්‍රේමසිරි පුෂ්ප කුමාර එස් ලියනගේ ස්තුතියි comment එකකට. හයි චාමි සුබ දවසක් ඒවාංචන ජයතිලක ස්තුතියි. සුමනා කොනතිලක ඔයත් කමෙන්ට් එකක් දාලා තිබුණානේ. ඊට පස්සේ පියාජේ thank you මංජුල ප්‍රදීප් ඔෂාන්ත බවන්ත මනුකටයස් එකතු කරගන්න කියලා කසුන් මැසේජ් එකක් දාලා තියෙන කමෙන්ට් එකක් කරන්ට් එක නැහැ කියලා තුෂාරේ මෙතනත් කියලා තියෙන මම දැම්ම මගේ සාතිශ්‍ය සංවේගය කියලා කවර අන්තිමට රංජි නේද හදලා දුන්නනේ රංජි අයියා thank you ඊට පස්සේ අසංග ෆර්නෑන්ඩෝ වෙනවා නිසංසලා thank you ඔයාලා කොමලව එකතු කරගන්නම් මට කවුරු හරි මිස් වුණාද දන්නේ නැහැ ඉතින් කියන්න කාරණා පොඩක් කියන්නතර ශනායා අසිරි සම්පත් සහනි නිලංක තුෂාර සනත් වසන්ත කුමාර ඔයාලව එකතු කරගන්නවා ඊට පස්සේ සුරේකා හයි කොහොමද හසඳරා ඔයාලවත් එකතු කරගන්න ගෑන් අසංක දෙලිනි දාරත්න මංජුල ප්‍රදීප් සෙල් ෆර්නාන්ඩෝ ඔයාල හැම මොන්නම මතක් කරා හරිද ආයි වට්සප් එකට යන්න සිද්ධුවක් හඩ දීලා කනට පොඩ්ඩක් නිවනත් තියෙන්න බෑනේ හංගින්න එකේ මන් දන්නෝ ඒ දුක 3:46

හවස තුනයි වෙනාට 49යි. සුබ සන්ධ්‍යාවක් චාමිනාගේ ලස්සන සින්දුවක්කට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලේ දුව සිතුව එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ? HKD ගාමන්ට ගෑව මං එකතු කරගත්තා. චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් කසුන් එවපු මැසේජ් එකට ස්තුතියි ඔයාට. චාමි අපමල්ලේ මාලිගාමන්ට ගෑලුව ටික නේද? මාලේ රංගිකා චූටිනන්ගේ චතුරිකා චම්මි ගීතා ශිරෝමි එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණා. නංගී මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන මතුගම අනෝම ඔයා කියනවා ජීවිතේ කවදාවත් මිනිස්සු කියන කතාව තව කෙනෙක්ව මනින්න හදන්න එපා කියලා. මොකද මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ වැච්ච කතාව නදන්න කිව්ව කතාව පිළිගන්න මිනිස්සු. එහෙම මනින්නගේ ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකේ ලස්සන මිනිස්සු ගොඩක් මකරන කියලා තියෙනවා. අක්කේ මං කිරිපත් කොට දසුන් හයි කොහොමද වගේ මැසේජ් එකක් අදම දාවේ මට සාදරෙන් පිළිගන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ඕනේ. හවස 3යි වෙනකොට

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
1: ලකන මෝදී
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලකන්න රේඩියෝ ITN
5: හවස 3:55 අදට 18 උපන්දිනය පසු කරන ගගන පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අම්මා තාත්තා අයලා තුන්දෙනා අචම්මා ගෞතමිත් එක්ක අපිට ආදරෙන් ආශිර්වාද කරනවා. ගගන නිතක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ මටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා ගාතමී අහලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න. නෝරින් සංජීව වට දන්ද කරන්ට කවේ මැසේජස් ටික කියවද කියලා හතරක් කිව්වා නේ. දැන් කිව්වා. දැන් කියන්න වෙලාවක් නෑනේ. මං එහෙනම් යනවා. හෙට මං එන්නේ නෑ. පොඩි නිවාඩුවක් හොදේ. ඊට පස්සේ ආයේ සිකුර දෙන්නම්. පරිස්සමට ඉන්න. නම චාමිකා මනෝජිලි. සුබද

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04යි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති අඩුවතම් ලාභී පවුල් සඳහා දිවස ලබා තිබේ තවත් වැඩපිළිවෙලක් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දීපැතුණා එය අමාත්‍ය ආචාර්ය උපාලි පරිල මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 30,000ක් සඳහා දිවස ආධාර ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1058ක් ඒ යටතේ තෝරාගෙන තිබෙනවා. යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය නවීකරණය සඳහා සහාය ලබා දීමට G7 රටවල නායකයන් එක්ගත්වේ පළ කළා. රුසියාවට පීඩා කෙල්ල කිරීමත් ඔවුන්ගේ අරමුණක්. එය අනුව රුසියාවේ තෙල් සහ ගෑස් සඳහා පනව ඇති සම්බාධක දැඩි කිරීමටයි සාකච්ඡාවේදී අවධානය යොමු වුණේ. යුක්‍රේනයේ ස්වෛරත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළ යුතු බවත් ඔවුන් සඳහන් කළා. ලක්ඛණ්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහයතියට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලකන්ඩ රේඩියෝ ITN

ගානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලකාණ්ඩ රේඩියෝ ITN

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඊවනින් ඩ්‍රයිව් එක අපි ඉන්න වෙලාව. සිංදුව කහන්න ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. 07:03
1: 93.5
0: රයිට්. විදිහට මැසේජ් කරන අයට තව වෙලාව තියෙනවා මැසේජ් කරන්න. ඕන තරම් වෙලා තියෙනවා. තාම වැඩේ පටන් ගත්ත ගමන් 04:20යිනේ.
1: හරි.
0: මතක් කරන්න ගොඩක් අය ඉන්නවා අපිට.
1: හා හා කවද මුලින් මතක් කරන්නේ අපි?
0: ගොඩක් අය ඉන්නවා කියවට පස්සේ අපි මතක් කරන්න සෙලම තෝරගන්නවා මේ විශේෂයෙන්ම මගේ බගාබිම සරුසාරවත් කරන බගාබිමට වුණ කරන වතුර ටික සපය ගන්න විදුලි බිලට තිත තියලා සූර්ය ශක්තියෙන් වැඩක් ගන්න හොඳම ක්‍රමය තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න එක.
1: ඔව් ඉතින් අපේ ගොවි මහන්සියට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එකක් ගත්තොත් එහෙම අස්වැන්න සරු කරගන්න අස්වැන්න පිරිවැය අඩු කරගන්න ඔයාට මේ හැමදේම කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි සුවිශේෂ වූ මිල අඩු කිරීම එක තමයි ඔයාට ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එක ඩීප් ටෙක් ආයතනය විසින් දෙන්නේ. ඒ නිසාම ඔන්න අපේ ගොවි මහතුන්ට අවස්ථාව තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න විස්තර දැනගන්න. 0711711711 කතා කළා ඔයාලට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: මම මේ ළඟදී මේ ගියා මගේ යාළුවෙගේ ගෙදරකට.
1: හා හා
0: ගිහිල්ලා ඊට පස්සේ එන්න හදනකොට
1: හරි යන්න එපා කිව්වද?
0: කාලයන් ඉන්න.
1: ආහා
0: එහෙම කියලා කියනවනේ.
1: අපි නම් ඉතින් ඉන්නවමනේ.
0: සමහරව ඔය කාලයන් ඉන්න කියලා.
1: හරි බොරුවට කියනවා.
0: නෑ මේ කියනවා.
1: හා හා
0: වැලමිටේ අල්ලලා තමයි කියන්නේ.
1: ඔව්.
0: දන්නවද සාස්ත්‍රය?
1: ඔව් ඔව් අපිට ඉස්සර කියලා දෙන්නේ ඉස්කෝලේදී.
0: වැලමිටෙන් අල්ලලා තමයි කියන්නේ. යන්න එපා ඉන්න අනේ කාලේ යන්න කියලා වැලමිටෙන් අල්ලනවා.
1: එතකොට ගන්න ලේසියිනේ.
0: තග්ගාල් ඉස්සර යනවාද?
1: හරි.
0: හරිද? ඉතින් මේ වැලමිටෙන් අල්ලලා කියන කාලයන් ඉන්න කියලා. ඉතින් අපි ඊට වැඩිය
1: කපටි. ඔයා එහෙම කරන්න එපා.
0: අපි මේ අපි ඊට වැඩිය අංගිලලානේ ඉන්නේ. අපි දන්නවා වැලමිටෙන්
1: කාලා වතුර වීලා ඉන්නේ.
0: වැලමිටෙන් ඇල්ලුවත් අපි දන්නවා
1: කනවම තමයි
0: කියලා. කනවම තමයි
1: කියලා. අද කාලම තමයි යන්නේ කියලා.
0: හරිද? ඒ නිසා ඉතින් අපිට අපෙන් අපේට බෑ වැලමිටෙන් අල්ලන එහෙම.
1: ඔව් නවත් නියවන්
0: යවා ගන්න. යවන්න බෑ අපි.
1: හා.
0: අපි නතර වෙනවා ඒක සත්තයි.
1: හරි එහෙනම් බෙදන් අපි කාලා යන්නම් කියලා අපි කියනවා.
0: හරිද? අපි කියනවා.
1: අර අතින් ඇල්ලුවාමනේ අර හිතලම කන්න කියලා කියනවා කියන්නේ නේ.
0: ඔව්. හතින් ඇල්ලුවොතින්
1: ඇත්තටම
0: කාලයන් ඉන්න කියලා කියන්නේ.
1: හරි වැලමිටෙන් ඇල්ලුවාම බොරුවට. කන්නත් එපා කන්න වගේකකින් තමයි ඒ කියන්නේ.
0: ඒ කියන්නේ මේ යනවන යන්න.
1: හරි.
0: හිටියොත් ඉතින් මොනාරි හදලා දෙන්න කියලා වගේ එකක් තමයි කියන්නේ.
1: ඔව්.
0: ඉතින් අපි නම් එහෙම ලේසියෙන් බෑ ඉතින් ඒක. අපි වැලමිටෙන් ඇල්ලුවත් අපි නතර වෙනවා.
1: අපි එපා කියන්නේ.
0: ඒකින්ද එපා එහෙම කරන්න ආන.
1: ඔව්.
0: අපි ආවට පස්සේ
1: එහෙම ඉන්න. කියන්න.
0: ඉතින් දැන් කොහම හරි ඉතින් කැමරේ එක කාලා යන්න කියලා කිව්වා.
1: හරි.
0: නතර වෙලා කෑවා.
1: හරිද?
0: කනකොට දැන් මේ ගෙදර වයසක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ගෙදර හදන කෑම හදන පිළිවෙලක් තියෙනවා.
1: හරි.
0: නුණු අඬුවෙන්.
1: ඒ
0: වගේ
1: ඔව්
0: මොකද හෘදයාබාධ වලට බ්ලඩ් ප්‍රෙෂර් වැඩි ආයත එහෙම ලුණු එහෙම හොච්චර හොඳ නැහැ කියලා. ඒ නිසා ඉතින් ලුණු එහෙම අඬුවෙන් තමයි හදන්නේ කෑම. හැබැයි වැඩේ තියන්නේ කෑම රසයි.
1: කෑම රසයි.
0: කෑම රසයි. ඒ කියන්නේ මේ ලුණුම ඕන නැහැ කෑම රස කරගන්න. ඕන කරන තුන පහ දේවල් ටික එතකොට අවශ්‍ය කරන මිරිස් ඒ දේවල් ටික හරි විදියට දානවනම් හරි ප්‍රමිතියට පදමට දානවනම් නියම ප්‍රොඩක්ට් එකකින් කෑම වේල රසයි
1: කරගන්න පුළුවන් අපිට.
0: ගොඩක් අය හිතන්නේ ලුණු වලින් කෑම රස ගන්නවා කියලා.
1: ලුණු රහ තිබ්බොත් කන්න පුළුවන්
0: කියලා.
1: එහෙම තියෙනවා ඉතින්.
0: ලුණු තියෙන්න ඕන. ඒ කියන්නේ ලුණු නැතුවම මේ කන්න
1: බෑ.
0: හැබැයි ලුණු අඩුවෙන් දාලා කෑම හදන අයත් ඉන්නවා. රසට කෑම හදන. ඉතින් ඒ නිසා මේ ඒකට ඕන කරන අර තුන පහ ටික ඒ දේවල් ටික හරි ගානට පදමට වැටෙනවා නම්
1: හරි
0: ලුණු චුට්ටක් අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ කන්න පුළුවන්. ලුණු අඩුවෙන් කන තරමට හොඳයි. මොකද ලංකාව කියන්නේ ලුණු වැඩියෙන්ම කන රටක්. ඒක නිසා ওই බෝන ඕන රෝග ගණනාවකට ලුණු කියන එක බලපානවා කියලානේ. ඉතින් ඒ නිසා ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණයට වැඩි සෑහෙන ප්‍රමාණයක්
1: කනවනේ.
0: ආහාරත් එක්ක ලුණු අපේ ශරීරයට දාගන්නවා. සපුරුද්දක් විදියටම ලුණු අඩු කරනවා නම් හොඳයි. හැබැයි ඒ වගේම තමයි අනිත් එක අනිත් පැත්තෙන් ප්‍රමිතියෙන් තියෙන ලුණු එකක් ගන්න එකත් වැදගත්. ඒකට අපි කියන්නේ විජය ලුණු ගන්න කියලා. කෑම වේල ලුණු අඩුවෙන් දාලා හදනා වගේම ඒකට ඕන කරන තුන පහ දේවල් ටික ගන්නකොටත් විජය නමත් එක්කෙන අපේ රසය හැම වෙලාවෙම බෙදා දෙන විශේෂයෙන්ම ලංකාවේ අපේ රටේම තියෙන කුළුබඩු ටික එකතු කරලා හදන ප්‍රොඩක්ට්ස් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ.
1: ඒ නිසා වසර 30කට යහපැත්තේ විශ්වාසයක් විජය කියලා නම දිනාගෙන තියෙන. ඒ නිසා දැන් අපේ රසය රටේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. හැබැයි ඉතින් ඉතින් ඔයා කඩේකට ගිහිල්ලා සුපිරි වෙළඳසැලකට හරි නිකන් ඔයාගේ ළඟ තියෙන වෙළඳසැලකට ගිහාම විජය කියන නිෂ්පාදන ගන්නකොට අනුකර නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒ නිසා හරියටම විජය රාංචනයේ තියෙනවද කියලා බලලා ඔයා ගන්නකොට ප්‍රොඩක්ට් එක ගන්න. ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ගන්න ඕනි කියන එක මතක තියාගන්න එතනදී.
0: ණයක් ගන්නකොට එහෙම නැත්නම් මොනවා හරි ගනුදෙනුවකට යනකොට අපි යන්න ඕන තැනක් සිලෙක්ට් කරද්දී විශේෂයෙන්ම අපි බලන එතන තියෙන විශ්වාසය. එතකොට යාළගේ තියෙන බ්‍රාන්චස් කොහොමද? හැමතැනම නැත්තම් අපිට ප්‍රශ්නයක්නේ.
1: වගකීමක්
0: තියෙනවද? මෙයාලා අලුත් වගේ. මෙයාලට ගොඩක් කල් මේක කරගෙන යන්න පුළුවන් නේද?
1: මොකද
0: නීති විරෝධී මූල්‍ය සමාගම් වැහි වැහලානේ.
1: ඔව් ගණ නාමක් තියෙනවනේ නේද?
0: ඔයාලා තියෙන්නේ අපි අනන්තවත්. ඒ නිසා අපි බලන විශ්වාසවන්ත තැනක්. අන්න එහෙම විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් තැන තමයි RDB කියන්නේ.
1: රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ඔන්න ඔයාට ස්ථාවර තැන්පතුවක් දාදවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔයාට ගන්න පුළුවන්කම තියෙන දැන් ඔයා දන්නා රට පුරාම RDB ශාඛා 272 කට ආසන ප්‍රමාණයක් තියෙනවා. මේ හැම ශාඛාවකින් ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් වගකීමෙන් ඔයාට අවශ්‍ය කරන සේවාව හරි විදිහට ලබා ගන්න. ඉතින් RDB බැංකුවටම ඒ සඳහා යන්න මතක තියාගන්න.
0: අවසහතරයි විනාඩි 26යි වෙලාව.

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Obe Kotipati Sihinaya ada sabaveida ratri 10ට lakhanda ahanna jathika lotray mandale siyunuma ticket pattola jagrahi pratipala ada ratriyema obata kiyana ekama radiowa lakhanda
4: 4 විනාඩි 34 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Notarayi Perilikaran, NLB Mega Power, 7th Mega Super Tag, Amatrava, Rupial Koti, Power Super Tag, Saha Grand Super Tag, Super Remote Rathia, Dinana Lokuma Super Tag, then Ekamalotaraya, NLB Mega Power, Oba Adama Miladikan.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: නියමයිනි
4: ලකන ඊවනිං ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 41යි වෙලා. වාසනාව රුකා බලන්න ප්‍රමාද වෙන්න එපා. ඔයාගේ වාසනාව කොතනද, කොයි වෙලාවේ, කොයි විදියට ඔයාලට ළඟා වේවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා කොතනින් හරි ගොවිසත ලොතරැයියක් අරගෙන වාසනාවට අත වනන්න.
1: ඉතින් කෝටිපති හිණය හැබෑ කරගන්න පුළුවන් ඔයාගේ අර විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් ලොතරැයි පත් තමයි NLB ලොතරැයි පත් කියලා කියන්නේ. ඉතින් ඒ අතරනොත් ගොවිසත ලොතරැයි විශේෂ වෙනවා. කෝටි 6කින් ලැබෙන සුපිරි තැගක් එක්ක සතියේ දින 7ම දිනුම දින ලොතරැයියක් තමයි ගොවිසත ලොතරැයි කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසද තෑගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදී ගන්න.
0: එවැගේම තමයි ඩෝමා මැෂින්ස් ගැන කිව්වට පස්සේ සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තයට, පොල්තෙල් කර්මාන්තයට, මේ වගේ ආගේ බිස්නස් ගණනාවක් වෙනුවෙන් ඕන කරන මැෂින්ස් ගණනාවක් වෙනකොට දැන් හඳුන්වා දීලා තියෙනවා වෙළඳපොළට ඩෝමා නමින් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. ඉතින් ඔබට පුළුවන් මේ මැෂින් අරගෙන තමන්ගේ බිස්නස් එක දැන් ඉන්න තලයෙන් සෑහෙන ඉස්සරහ අඩියකට අරගෙන යන්න.
1: හා දැන් ඔයා මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් සහල් ආශිතව ඒකට ඔයාලා අපි කියලා තිනවා ස්ටීම් බට්ටව ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් දැන් ඒක තවදුරටත් ලොකු කරගෙන යන්න ඕන නම් ඔයාලට තව ටිකක් විශේෂ කරන්න ඕන නම් ඔයාලට කණු දෙක එලිවේටර් යන්ත්‍රය තියෙනවා. මේ ආදී වශයෙන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් පොල්තල හිඳින යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර, මේ වගේ යන්ත්‍ර සියල්ලම අවශ්‍ය මාදිලි වලින්, අවශ්‍ය ධාරිතා වලින් ඔයාට ගන්න පුළුවන්. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි අලවියෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්.

0: කියලා කියන්නේ. නොම්බර තිස්ස කැල්හේන පාර මහරගම තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැනට ගිහිල්ලා හිතේ හැටියට ඔයාට අවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011 6799 579 කෝල් එකක් දීලා අද පුළුවන්කම තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
1: 4:43 වෙලා වීනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.
0: හරි. අයියෝ හිනාවෙන්න. මොකක් කර කියන්නයි යන්නේ.
1: හිනාවෙන්න කියන්නේ මේකයි. හරිද?
0: හා.
1: දැන් ડોක්ටර් කෙනෙක් හිටියා.
0: හරි.
1: මේ ડોක්ටර්ට මේ තමන්ගේ අලුතෙන්ම පටන් ගන්න ක්ලිනික් එකක්.
0: හා හා ડિස්පෙන්සරියක්.
1: ડિස්පෙන්සරියක්.
0: හරි.
1: ඉතින් මෙතෙන්ට දැන් අලුතෙන්ම පටන් ගන්න නිසා වැඩි මිනිස්සු දන්නේ නැහැ.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා ටිකක් ලෙඩ්ඩු එන ප්‍රමාණය අඩුයි.
0: අඩුයි. හා හා.
1: මේ නිසා මෙයා කල්පනා කරා මේකට මොකක් හරි මේ මිනිස්සු මෙතෙන්ට අද්දව ගන්න නැත්තම් ගෙන්න ගන්න.
0: කයි ට්‍රික් එකක් පාවිච්චි
1: කරන්න. මොකක් හරි ට්‍රික් එකක් කරන්න ඕන වෙනස් විදිහයක දෙයක් කල්පනා කරලා කියලා.
0: හා හා.
1: වැඩක් කරන්න ඕන කියලා හිතුවා.
0: හරි.
1: ඊට පස්සේ මේ ડોක්ටර් මෙහෙම දෙයක් කරා.
0: මොකද්ද?
1: බෝඩ් එකක් ගැහුවා ડિස්පෙන්සරි ඉස්සරහා.
0: මොකද්ද ගැහුවේ?
1: අපෙන් ප්‍රතිකාර ගන්න අයට.
0: හරි.
1: ප්‍රතිකාර සඳහා වැය වෙන්නේ රුපියල් 1000යි.
0: හා හා.
1: ප්‍රතිකාරයෙන් ප්‍රතිඵල නොලැබුණොතින්.
0: හරි.
1: කැන් ලෙඩේ හොඳ වුණ නැත්තම් අපි දෙනවා රුපියල් 5000ක්.
0: අම්මා එන යන්න ඕනේ.
1: චරට ෂුවර්.
0: ඕනම ලෙඩේකට එහෙමයි. 10යි.
1: ඔව් ඕනම ලෙඩේකට ආවට පස්සේ රුපියල් 1000යි ගන්න.
0: හරි.
1: හරි සාමාන්‍යයි.
0: හොඳ වුණොත් ඩබල් ට්‍රිපල්.
1: හොඳ වුණොත් 1000යි. කියන ප්‍රශ්න නැහැ නේ. හොඳ නොවුනොත් රුපියල් 5000ක් අපි දෙනවා.
0: හරි.
1: කියලා කියන්නේ.
0: හා හා.
1: අර ඔයගේ දැන් සුපර් මාකට් වල තියෙන්නේ.
0: වට්ටම්.
1: ඔව් වට්ටම් මේ වගේ එකක්. ඩිස්කවුන්ට් දෙනවා.
0: අපි දුවගෙන යන්නේ.
1: ඒ වගේ තියෙනවා දැන් අපෙන් ගත්තොත් එකක්.
0: හා හා. අපි දෙනවා
1: දෙකක්. ඔව්. buy 1 2 1 ඒ වගේ තියෙනවා. buy one get one.
0: ඔව් ඔව්.
1: ඒ වගේ තියෙන්නේ.
0: හරි.
1: ඉතින් ඔයගේ මේ වැඩක් මෙයා plan කරලා දැම්ම board එක.
0: හරිද? නියම ડોක්ටර්.
1: ආ. නියම ડોක්ටර් සුපිරි ડોක්ටර්.
0: හරි.
1: ඊට පස්සේ දැන් මේ විදිහට plan කරලා මේක කරාට පස්සේ
0: හා හා.
1: ඔන්න දැන් මෙතන යන එක්තරා කෝ ආ දෙන්නන් ජම්බු කියලා වැඩේට අත ගැහුවා.
0: ඔව්.
1: මෙයාගෙන් මං ගලවනවා 5000ක් කියලා කල්පනා කරලා ගියා. ડોක්ටර් ගේ ගාවට ගිහිල්ලා ඉවරේලා මේ මහත්මයා කිව්වා මේ අනේ ડોක්ටර්
0: ලෙඩේ මොකක්ද
1: මාර ප්‍රශ්නයක් මට වෙලා තියෙන්නේ මේ මට රස දැනෙන්නේ නැහැ කියලා කිව්වා
0: රස දැනෙන්නේ
1: නැහැ ඔව් මට රස දැනෙන්නේ නැහැ කියලා
0: හා
1: හා ඔරයිට් ඔකේ අපි බලමු
0: ඔව් ඒ ડોක්ටර් කිව්වා
1: එනකෝ බලමු කියලා කතා කරලා
0: හා
1: අර වේදනාව තියලා මම පොඩ්ඩක් ඒව මේ බලලා
0: බලලා
1: ඊට පස්සේ මේ නර්ස් නෝනට කිව්වා අර 15 වෙනි බෝතලෙන්
0: හා
1: බින්දු තුනක් මේ මහත්තයාගේ කටට දාන්න 15 වෙනි බෝතලෙන් බින්දු තුනක් මේ මහත්තයාගේ කටට දාන්න කියලා කිව්වා විතරයි
0: ඕකේ
1: දැන්ම ගමන් ගාලා මේ හරි අපිරියාවෙන් කෑ ගහන්න ගත්තා
0: පේෂන්
1: ඔව් දාලා තියෙන්නේ මේ
0: මොනවාද
1: ලාම්පු තෙල් භූමි තෙල් හරිද ඒව තමයි දාලා තියෙන්නේ
0: අයියෝ
1: ඊට පස්සේ මේ දැම්මනවා දැන් කෑ ගන්න ඇස් ડોක්ටර් කෝ රයිට් ඔයාට දැන් රස දැනෙන්න ගත්තා නේද
0: ආ ලෙඩේ හොඳයි
1: ඔව් මේ එකින්ද ප්‍රශ්නයක් නෑ ඔයාගේ ලෙඩේ දැන් හොඳ වෙලා තියෙන්නේ
0: දෙන්න 1000ක්
1: දෙන්න 1000ක් 1000ක් දෙන්න
0: දෙති කරන්න දෙයක් නෑ නේද දෙන්න වෙනවා
1: ගියලා ගියා
0: හා හා
1: ඊට පස්සේ මේ දැන් වැඩේ ඕකේ. එදා දවසේ වැඩේ ෂේප්.
0: හ්ම්.
1: ඊට පස්සේ දැන් ඊළඟ දවසේ දැන් මෙයා දැන් වැඩේ නෝන්ඩි වුණානේ.
0: ඔව් ඔව්.
1: ඊට පස්සේ කල්පනා කරා දැන් මෙයා මෙහෙම කරාට මට මේක අතාරින්න බෑ. මගේ රුපියල් 1000කුත් ගත්තා.
0: ඔව්.
1: දැන් 5000ක් ගන්න ගියේ 1000කුත් පාඩු වුණා.
0: හ්ම්.
1: දැන් මේ 1000ත් එක්ක මං තව 5000ක් කොහමරි ගන්න ඕන.
0: ඔව් අයියා දෙවෙනි පාරටත් යනවද?
1: දෙවෙනි පාරත් වෙන වැඩක් කල්පනා කරගෙන මෙයා ගියා.
0: වෙන ලෙඩක්.
1: ඔව් වෙන ලෙඩක් කල්පනා කරගෙන ගියා.
0: හ්ම්.
1: ගිහිල්ලා කිව්වා අනේ ડોක්ටර් මාර වැඩේනේ දා මට රස නර එමේ වුණා දැන් මට මාර ප්‍රශ්න දැන් මට මේ මතක නෑනේ කිසි දෙයක්
0: මතක නෑ
1: මතක නෑනේ කියලා කිව්වා
0: හා හා
1: ඇස් ડોක්ටර් කල්පනා කරා රයිට් හරි ඔකේ අපි බලමු
0: ඔව්
1: ගත්තා
0: ඒකත් බලමු කියලා
1: අපි ගත්ත බලමු කියලා ළඟට අරගෙන මෙහෙම කළා මේ නෝස් නෝනා
0: හරි මොකද කිව්වේ
1: අර 15 වෙනි බෝතලෙන් බින්දු තුනක් මේ මහත්තයාට දාන්න
0: කලින් දාපු එකමනේ
1: කියලා කිව්වා
0: හරි
1: කරයි අර මොන්සෙම දන්නෝනේ දැන් අර එදා ලාම්පු තෙල්
0: බොරුවනේ දැන් කරන්නේ
1: ලාම්පු තෙල් බිව කියලා මතකයිනේ
0: ඔව්
1: පොරගුව මේ පිස්සු නටන්න එපා මේ එදා දැන් මෙත් ඔය බෝතලෙන් නේද 15 වෙනි බෝතලෙන් නේද බින්දු තුනක් දැම්මේ
0: ආ දැන් මතකයි
1: හා සංගාල කිව්වා
0: හරි දැන් ඔයගේ ලෙඩේ සුවයි
1: ડોක්ටර් කෝ ලයිට් ඔයගේ ලෙඩේ සුවයි දැන් ඔයාට මතකේ ආවා
0: රුපියල් 1000 දෙන්න
1: රුපියල් 1000 දෙන්න හා හා 1000 දෙන්න
0: ඔව්
1: යන්න කියලා කිව්වා
0: හා හා දැන් මෙයාට තරහ ඇති දැන් 2000
1: 2000 පාඩුවේ
0: හරි
1: 5000ක් ගන්න ගින් 2000

0: දැන් තුන්දහක්වත් ගන්න බැරි වෙයිද?
1: බොරු ලෙඩක යන්න ගිහිල්ලා.
0: හරි.
1: හරිද? දැන්
0: ආයෙත් එන එකක් නැහැ.
1: කල්පනා කරා රයිට් ඉන්නකෝ මං දෙන්නම් වැඩේ.
0: ඔව්.
1: මේක පාඩුවක් මට දරා ගන්න බෑ. ඊළඟ දවසෙත් ගියා තව දවසක්.
0: ඉල්ලන්නේ කන්නේ.
1: ඉල්ලන් කියන්නේ වැඩක් නැහැ කියලා. හරිද? ගිහලා මේ අනේ ડોක්ටර්.
0: හරි.
1: මට කිසි දෙයක් පේන්නේ නැහැ නේ කියලා කිව්වා.
0: පේන්නෙත් නැහැ දැන්.
1: මට පේන්නේ නැහැ නේ බලන්නකෝ මාර ප්‍රශ්නයක් කියලා කිව්වා.
0: ඔව්.
1: කිව්වේ දර ડોක්ටර් කිව්වා.
0: හහ්.
1: මේකයි. කනගාටුයි.
0: අහ්.
1: අපිට ඒකනම් මෙතන සුව කරන්න බෑ.
0: ඇයි?
1: කරන්න දෙයක් නැහැ. රයිට් කමක් නැහැ. මේ මම අතන බෝඩ් එකක් උද්දාලා තියෙනවනේ මට කරන්න බැරි දෙයක් තිබ්බොත් මම රුපියල් 5000ක් අනිත් පැත්තට දෙනවා කියලා.
0: අතෙන් ලෙඩේ සුව නැහැ නේ.
1: සුව වෙන කර මඩෝ වැඩේ කරන්න බෑ. වගේ පෙනීම අරන් දෙන එක හැකියාවක් මට නැහැ.
0: හා.
1: මම
0: සල්ලි දෙනවා.
1: සල්ලි දෙන්නම් කියලා කිව්වා.
0: හරි.
1: පොරේද හරි වැඩේ ගොඩ තමයි.
0: වැඩේ ගොඩ 5000ක් හරි හම්බුදා.
1: මම දිනුවා කියලා හිතුවා. එලෙලා මේ දුන්න සල්ලි.
0: සල්ලි දුන්නා.
1: සල්ලි දුන්නා.
0: හා හා.
1: දුන්නට පස්සේ දීලා තියෙන්නේ
0: මොකද?
1: සල්ලි.
0: සල්ලි දුන්නා.
1: සල්ලි දුන්නා. ඊපස්සේ එක සැරේට මේ මවුස් එක ගහනවා. මේ ડોක්ටර් මේ පිස්සු නටන්න එපා ડોක්ටර් මේ දීලා තියෙන රුපියල් 1000 කුලයක් නේ. ડોක්ටර් කිව්වා 5000ක් දෙනවා කියලා නේ.
0: ලෙඩේසුයි.
1: ડોක්ටර් කිව්වා ආගේ ලෙඩේසුයි දැන් ඔයාලට පෙනීමක් තියෙනවා.
0: 1000ද?
1: 1000ද?
0: බොරු කරන්න එපා කියන්නේ ඒක තමයි.
1: ෂෝ පෙරේ ડોක්ටර්. හවස 4:50 වෙලාව.

Lakhanda Radio ITN Rita Vibe Beat Ekta Mix Winner

0: ගඟේ බලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
4: සාන්තදී

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකන්ඩ රේඩියෝ ITN.

0: අතරයි විනාඩි 55 වෙලාව විජේ නිෂ්පාදන ගෙදර කෑම වේල රස ගන්ව ගන්න තේ එකක් බොනකොට කෝපි එකක් බොනකොට එතකොට නූඩ්ල් එකක් හදාගෙන කනකොට මේ හැම වෙලාවෙම ඉස්සරහින් තියෙන ඕන නම තමයි විජය නම කියන්නේ විජේ නිෂ්පාදන කියන්නේ අරගෙන රස බලන අය දන්නවා රස බලපු අය දන්නවා මේකේ කොහොමද වෙනස කියන එක
1: ඔව්
0: බලන්න ඕන එයාලා කොච්චර කල් මේව කරගෙන එනවද ගනුදෙනු මිනිස්සුත් එක්ක කොයි තරම් සුවදශීලීව කරලා තියෙනවද සහ වගකීම මේ හැම දෙයක් ගැනම අපි අනිවාර්යයෙන්ම අපි ගනුදෙනුවක් කරන්න කලින් බැංකුවක් සම්බන්ධයෙන් හොයලා බලන කාරණා එයාලගේ ලැබෙන සර්විස් එකේ කොච්චර පහසුවක් අපිට තියෙනවද
1: තස්තියාදු වෙන්න ඕනේ නැද්ද
0: සමහර බැංකුව වලට ගියාට පස්සේ
1: අයියෝ
0: මේ අපි යාලගේ සල්ලි ගන්නවා වගේ තමයි අපි දාපු සල්ලි ගන්න ගියාට පස්සේ.
1: ඒක හැසිරෙන්නේ එහෙම.
0: එහෙම හැසිරෙන්නේ.
1: අපි ගන්නේ නැහැ ඉතින්.
0: ඔව්. එතකොට ඉතින් එහෙම එහෙම වුණාම අපිට කලකිරෙනවා.
1: ඔව්. ඒකනේ ආ යන්න හිතෙන්නේත් නැහැ.
0: ආයෝ නැහැ. මෙතනනම් සල්ලි දාන්න නැහැ කියලා අපි හිතාගෙන යන වෙලාවල් තියෙනවනේ.
1: ගෙදර වෙලා තියාගෙන ඉන්නෝ සල්ලි ටිකවත් කියලා හිතනවා.
0: ගෙදර කාමරේ වලක් හරලා වල දාලා
1: තියාගන්න එක මීට වඩා සැපයි.
0: තියාගන්න එක මීට සැපයි. අපිට ඕනේ නැහැ පොලිය.
1: ඔව්. ඒකනේ.
0: හිත හදාගන්න වෙලාවල් තියෙනවා. එහෙම නැහැ RDB බැංකුවට ගියොත්. හරිම සුවදශීලී සේවාවක් ඔයාලට දෙනවා වගේම හොඳ සර්විස් එකක් දෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඉතින් ලංකාව පුරාම RDB ශාකා 272ක් තියෙන ඔබට අවශ්‍ය මූල්‍ය සහයෝග වෙනුවෙන් ලබා ගන්න ඕන පුළුවන්කම තියෙන RDB ශාකාවලින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දානවා නම් දැන් ඔයාලට ඒ සඳහා ඉහළම පොලිය ලබා ගන්න පුළුවන් බැංකුව තමයි එකම බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් විශ්වාසයෙන් වගකීමෙන් ඔයාට බයක් සැකයක් නැතු යන්න පුළුවන් තැනක් තමයි වාගේ බැංකු කටයුතු කරගන්න RTB කියලා කියන්නේ.
0: රයිට් සින්දුව කහන කවුද ඉන්නේ මැසේජ් කළා අපිට.
1: මම මේක තමයි බල බල හිටියේ. සම්පත් ඉන්න වරළු හේනගාව එකතු කරගන්න මේ වෙලාවේ එතිකම වසන්ත චුරිදු මදුෂි වයිෆ් ඉන්දිකා මහන්සි යානත් එක සුපිරිසිදුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ යන්නේ කලවල් දෙනියේ නනෝමා රංජිත් අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ විනීත අයිරාංගෙනීවත් එපි එකතු කරගන්න පුංචි පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා.
0: හතරයි විනාඩි 57යි වෙලාවයි.

0: හවස 5 විනාඩි 6යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපිට මේ අර මතක තියෙනවනේ සමහර මතකයන් තියෙනවා.
1: හා
0: අපි කොයි තරම් වයසට ගියත්
1: ඔව්
0: අපි ඒ මතකයන් අපෙන් ඈත් වෙන්නේ
1: නැහැ. දැන් බලන්න ඔයා වයසයිනේ.
0: සුන්දර මතකයන් තියෙනවා. අවුරුදු 30ක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අමතක වෙන කාල සීමාවක්
1: නෙවෙයිනේ.
0: මං ගන්නේ අපිට වැඩි වැඩිමහල් සංකලව අපේ ඒ වගේ ගත්තාම ඒවගේ ගත්තහම ගිහන්ද කට්ටිය ගත්තට පස්සේ
1: වයසින් මුහුපුරා ගිලරි සෑහෙන.
0: යාලට උනත් සමහර දේවල් තියෙන පොඩි කාලේ දේවල් අමතක වෙන්නේ
1: නැහැ.
0: අමතක වෙන්නේ නැති දේවල් මොකෙයි වෙලා හරි එක මතකේ තියෙනවා. එහෙම දේවල් තියෙනවා. අපිට සමස්තේ මතක නැහැ. හැබැයි සමහර තැන් තියෙනවා හරි ලස්සනට මතක හිටපු. ඊයේ උදේට කාපු දේ අපිට මතක නැහැ.
1: හරි.
0: හැබැයි මීට අවුරුදු 10-15කට විතර කලින්
1: මාමේ දකෑව මාර කෑමක්.
0: කාපු කෑමක් මතක තියෙන්න පුළුවන්. මට ඒ වගේ එකක් මතකයි.
1: හා?
0: අම්පාරේ එක සැරයක් මේ ඔෆිස් එකේ වැඩකට ගිය වෙලාවක.
1: හරි.
0: මඤ්ඤොක්ක කොළ.
1: හ්ම් හ්ම්.
0: කොටලා සම්බෝලයක් හදලා.
1: හා.
0: පොලොස් වෑංජනයකුත් එක්ක.
1: හරි.
0: කන්න තිබුණා පාන්.
1: පාන්.
0: ඔව්.
1: හ්ම්
0: හ්ම්. බුදු අම්මේ රස. හරිද? මඤ්ඤොක්ක කොළ කොටල සම්බෝලේ හදලා.
1: හා
0: හා. ට්‍රයි කරලා බලන්න ඕන. මෙනු එක මම දන්නේ නැහැ.
1: දන්නේ නැහැ කෑව හැබැයි.
0: මඩ පැලෙන්න කෑව කියලා විතරයි මතක.
1: මතක? හරි.
0: හොඳ මඤ්ඤොක්ක කොළ දළු ටිකක් එක්ක.
1: ඔව්.
0: කොටල අරගත්ත සම්බෝලේ කළු පාටට මේකට කරනවා දාලාද මන්දගම් මිරිස් එහෙම දාලා.
1: ඔව්.
0: හරි සරක් තියෙනවා සහ අමුතු රසක්. හා
1: හා.
0: එක මේ පොලොස් හදලා තියෙන්නේ හොද්ද හිටින්න හදනවා
1: කියන්නේ.
0: ඔව් පාන් කන්න ඒ විදිහට හදලා.
1: හරි.
0: දැට මෙලෙක් වෙන්න අර පොලොස් කෑලි එක.
1: ආ ඔය ඇටි ඉතින් රහ කරානේ
0: මෙහෙම. බුදු අම්මේ රස. හදලා තිබුණා හරිද?
1: හරි.
0: ඉතින් එහෙම තියෙනවා අපිට මතක හිටින කෑම වේලාවල් තියෙනවා. හැබැයි අද උදේ කාපේක
1: අපිට මතක නැහැ.
0: අපිට මතක නැහැ.
1: ඔන්නෝකයි ප්‍රශ්නේ.
0: ඔන්නෝකයි ප්‍රශ්නේ.
1: හරි.
0: හරිද? ඉතින් එහෙම මතක හිටින කෑම වේලක් කාට හරි දෙන්න ඕන කියලා හිතනවා නම්
1: හා
0: ගෙදර තියෙන්න ඕන දේවල් තමයි.
1: හා.
0: තුන පහ ටික.
1: ඔව්.
0: හැබැයි ඒක නිකම්ම තුන පහ නෙවෙයි.
1: හ්ම්.
0: විජය තුන පහ.
1: ඔව්.
0: පැකට් එකක් ගෙනහිල්ලා තියාගන්න.
1: එතකොට
0: ඔය මතක හිටින කෑම වෙලක් කාටවත් හදලා දෙන්න පුළුවන්. හ්ම්. ඒ වගේම තමයි මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ ඕන කරන දේවල් ටික හරි විදියට දාලා හදනවා නම් ඔන්න ඔය විදියට කෑම වේල රසවත්ව මතක හිටින කෑම වෙලක් ඔයාලට දෙන්න පුළුවන්.
1: ඉතින් අපි හරි කියන්නකෝ.
0: ඒ නිසා තමයි මේ විජේ නිෂ්පාදන අපි කියන්නේ වාගේ ගෙදර තියෙන්න මොන කියලා.
1: හරි ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ගැන කියවුවාම ඉතින් නේද ඕනම ගෘහණියක් රසට කැම ටිකක් හදලා දෙන්න කැමති ගෙදර අයට. එතකොට ගෙදරට කවුරු හරි එනවා නම් ඒ අයට එහෙම හදද්දී ඔයා නියම කුළුබඩු ටික තෝරගන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසාම තමයි අපි වග කියලා ආටි කියන්නේ විජේ කුළුබඩු ටික එකතු කරගන්න කියලා. තත්වයෙන් ගුණාත්මක භවෙන් ප්‍රමිතියෙන් මේ හැම දෙකේ මූසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන අනිකුත් නිෂ්පාදන මෙසියල් අපිට ලැබෙන විජය කියන නමෙන්. එනිසා අපේ රසය දැන් රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමටත් විජය නිෂ්පාදන අරගෙන යන්න. ඉතින් ආට පුළුවන්කම තියෙන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: අපි මේ ඔය මතකයන් ගැන කිව්වට පස්සේ මට මතක් වෙන තව කාරණාවක් තමයි.
1: මොකද්ද?
0: අපි මේ ටීවී බලනකොට
1: ඔව්
0: මේ ඇන්ටනාව කරකවන එක මට එහෙම ඉතිහාසයක් නැතුව ඇති
1: වගේ. දේනවා මම ඇන්ටනා කරකවන කියලා එක සැරයක් කර උඩක් තියාගත්තා.
0: අපිට දැන් ඔය සැටලයිට් වලින් එක එක ක්‍රම වලින් මේ අර තාක්ෂණින් ඉස්සරහට ගිහිල්ලා ටීවී බලන කාලේ එන්න කලින් අපි බැලුවේ අර මේ ඇන්ටනාවක් හයි කරලානේ.
1: ඔව්.
0: ඕකේ අර දිග කූරු තියෙන ඇන්ටනාවෙන් තමයි ITN බලන්නේ.
1: හරි.
0: හරිද? අනිත් අර පොඩි කූරු තියෙන ඇන්ටනාවෙන් තමයි අනිත් channels
1: බලන්නේ.
0: හරිද? ඉතින් එකක් තමයි ITN ඇන්ටනාව.
1: ඔව්.
0: ඒක
1: අනිත් channel ඇන්ටනාව.
0: channel ඇන්ටනාව. ඔහොම කියලා අපි වෙන් කරගෙන දෙවුණා.
1: හරි.
0: මොකද UHF VHF වල වෙනස දෙක ඔය එහෙම එකක් තියෙනවා. දිග ඇන්ටනාවක් තියෙනවා. ඒකේ කූරු වැඩිපුර තියෙන මේක පේනවා වැඩි හොඳයි කියලා අපි අහලා තිබුණා ඒක.
1: හරි.
0: ඉතින් ඕක කරකවනවා. හරිද?
1: දැන් පේනවද?
0: පේනවද? ආවා ගියා. ආවා ගියා ගියා ගියා.
1: අ දැන් හරි.
0: දැන් ඩොට්. ඉරි ඉරි ඉරි ඉරි. ඉරි ඉරි ඉරි.
1: හරි. ආ දැන් හරි.
0: දැන් හරි ඩොට්.
1: එන්න එන්න.
0: ආ ඉරි ඉරි. අයියෝ ගියා.
1: පේන්නම නැද.
0: අයියෝ ආයි නැති වුණා. මැච්චකෙම් බන්නවට
1: නියමයි.
0: හය පහරක් ගහලා බෝල හතර සීමාවෙන් එහා පැත්තට වැටෙනට පස්සේ පේන්නේ. ආ ඊළඟ බෝලේ යවලා ආ ඊට
1: පස්සේ බලන්න බලනකොට
0: බලනකොට අවුට් වෙලා ගිහිල්ලා. හරිද? ඒව කෑල්ලින් කෑන තනින් තන බලපු ඉතිහාසයක් අපිට තිබුණා.
1: ඔව් හැමෝටම තියෙනවා ඉතින් නේද?
0: දැන් නැති වුණාට.
1: හා.
0: ඉතින් ඔහොම වෙලා ඇන්ටනා කඩාගෙන වැටිලා එයා පැත්තේ ගෙවල් වල බඩු වහලවල් කැඩිලා.
1: හරි.
0: වාගේ අක්‍රතබ්බ වෙච්ච වෙලාවල්
1: තියෙනවා ඉතින්
0: අපිට. ඉතිහාසයක් තමයි තියෙනවා.
1: හරි
0: සුන්දර මතකේවා මතක් කරන උඩ නේද? ඉතින් දැන් ඒ අත්දැකීම් දැන් ආයෙට නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට තියෙන්න පුළුවන්.
1: තාමත් තියෙන්න පුළුවන් නේද?
0: තියෙන්න පුළුවන්.
1: හා හා.
0: අපිත් ඉතින් ඔන්න ඔහොම
1: අතීතයක ජීවත් වුණ කට්ටිය
0: ටීවී බලපු අය හවස 5:12 වෙලාව

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ජනිතා 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොළ සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේ

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුපසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස පහයි විනාඩි 26යි වෙලාව බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා හිත හිත ඉඳලා හිත හිත ඉඳලා ඔන්න දෙයනේ කියලා වැඩක් පටන් ගත්තා. හරිද?
1: හරි.
0: මොකද පටන් ගත්තේ? රූපලාවන්‍ය ද්‍රව්‍ය.
1: හා හා.
0: නැත්තම් රූපලාවන්‍ය නිෂ්පාදන.
1: ඔව් ආයුර්වේද නිෂ්පාදන.
0: ආයුර්වේද නිෂ්පාදන.
1: හරි.
0: ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න හැදුවේ.
1: ඉතින්
0: මේක දිනු කරගන්න ඉස්සරහට යන්න.
1: ඔව්.
0: හැමදාම ඉතින් ඔය මේ තැන් තැන් වලට ගිහිල්ලා අපි මේ ටික
1: කොටාලා දෙන්න. කොටලා දෙන්න.
0: කොටාලා දෙන්න.
1: ඔයාට පොඩ්ඩ බැරි වෙන්න බෑ ඉතින් හැමදාම.
0: තැනකට ගිහිල්ලා මේක අමරලා දෙන්න.
1: හරි කියන්නකෝ
0: කියලා. එහෙම ගිය ගියා හැමදාම මේක කරන්න බෑ. මේකට තියෙන්න ඕන අපිටම අමර ගන්න පුළුවන් මැසිමක්.
1: හරි.
0: ඉතින් එහෙම නැතුව මේක කරන්න බෑ. හැමදාම ඊට පස්සේ ඔතන මේ ලාභයක් ගන්න බෑනේ.
1: බිස්නස්
0: එකේ මාකට් ලාභයකට නම් අපි වැඩක් කරන්නේ. ඉතින් මේක මේ අඹරණ තැනට දුන්නට පස්සේ කොට ආලා දෙන තැනට දුන්නට පස්සේ ආයෙදි ලාභයක් නැහැ.
1: මේක කරන්න බෑ මම බොස්ට කියනවා. හරියන්නේ නැහැ වැඩේ.
0: ඒ වගේ ලාභයක් ගන්න බෑ.
1: ඒසක්
0: ගන්න ඔයාගේම වාගේම කියලා අඹරුම් යන්ත්‍රයක්.
1: ඒක
0: ඩෝමා වෙතින් ඩෝමා අඹරුම් යන්ත්‍රයක් ගත්තොත් වාට ඔය ගැඩේ ගෙදරදිම කරගෙන හොඳ ලාභයක් ගන්න පුළුවන්කම තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් තමයි මේ මැෂින්ස් හඳුන්වා දෙන්නේ.
1: ඉතින් අලවීන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. වාට පුළුවන්කම තියෙනවා ඒ වගේ අවශ්‍ය කරන යන්ත්‍ර අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් වාට කැමති විදිහට ගන්න යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 31 ඇල්හෙන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. එතනට යන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011 779 579 012 117 579 579 කෝල් එකක් දෙනවා. වාට පුළුවන්කම තියෙනවා.
0: සයිට් එකේම දැන් බැංකුවක් එක්ක ගනුදෙනු කරද්දී අපි බලන කාරණා අපි මතක් කරගන්න ඉස්සෙල්ලත් විශ්වාසයේ වගකීම මේ දේවල් බලනවා. ඒ වගේම අර සුහදශීලී සේවාවක් අපිට ලබා දෙනවද කියන එක අනිවාර්යයෙන්ම අපි බලනවා. ගිහිල්ලා පැය ගණන් රස්තියාදු වෙලා එතන ඉන්න නෝනලා මහතුරුන්ගේ රස්පැට් බලලා
1: හරි අපිට අතරහ ගිහිල්ලා
0: ලේ පුච්චගෙන සල්ලි නැතුව එන්න, සල්ලි නැත්තම් සල්ලි අරගෙන ලේ නැතුව එන්න අපි ආස නැහැනේ. ඉතින් ඒ නිසා එහෙම හොඳ සේවාවක් ලබා දෙන බැංකුවක් විදිහට RDB බැංකුවත් එක්ක වා ගනුදෙනු කරන දැමම තෝරගන්න.
1: ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය අපි කිව්ව විදිහටම ඉහළ රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්නවා නම් ඔන්නාජ බලංකම තියෙනවා. RDB බැංකුව වලින් ඉහළම පොලියක් එක්ක මේ ඔයාට අවශ්‍යතාවය ඔන්න ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා ලංකාව පුරාම RDB ශාකා 272ක් තියෙනවා. ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගන්න ඕන. ඔබ වෙනුවෙන් ඒ අවශ්‍ය කරන දේවල් ඔබට කළ දෙන සූදානම්ෙන් එන. ඉතින් ආදී පුලංකම තියන ළගම තියන RDB ශාකාවට ගියොත් මේ විදිහට අවශ්‍ය කරන ස්ථාවර තැන්පතුව වාට දාගන්න පුලංකම තියෙනවා.
0: හවස 5 විනාඩි 29යි වෙලාව. කවුද ඉන්නේ අපිට සිඳුවක් අහන්න මැසේජ් කරපු අය?
1: අපිත් එක්ක මේ වෙලාවේ නොතීක්ෂණව එකතු කරගන්නවා. ඒත් එක්කම කුරුණෑගල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා ලක්මාලි බණ්ඩාර. මේ හැමෝම එකතු කරගන්න ගමන් පන්වැල්ලෙන් උපුල් ඔයාවත් එකතු කරගන්නවා. පැතුම් මැසේජ් එකක් දාලා තිනවා කළුතර පැතට යන හදාන්නේ කළුතරින් දෙව්මිනී ඉන්නෝ මේ වෙලාවේ. සලූන් එකේ අපි මේ වෙලාවේ ඔයාලා වහගෙන ඉන්නවා කියලා මනේෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට සින්දුවක් දෙන්නේ කියලා රේණුක ජයරත්න මැසේජ් එකක් දාලා තිනවා.
0: ගලෙන් බිඳුරු වැව ඉඳලා මැසේජ් කරනවා යොහාන් එකතු කරගන්න කියලා තිනවා. සුජිත් එවගේම ශාමා ඇතුළු පවුල හැමෝම ඉන්නවා කියලා තියෙනවා. එවගේම ත්‍රිවිල් පාකේගේ මල්ලි සෙට් එකම එකතු කරගන්න කියලා තව මැසේජ් එකක් එවලා තියෙනවා. එවගේම කාන්තිවාව එකතු කරගන්න සිඳුවකට එකතු වෙනවා කියලා තියෙනවා නුවර ඉඳලා. එවගේම දීපිකා, රොෂාන්, අනුර ඇතුළු පවුල හැමෝමත් එවගේම යාළුවෝ හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා.

0: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොන හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
1: විෂේකාරේ
2: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
3: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ.
1: විෂේකාරේ සතියේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: Lakhanda Radio ITN.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අද බිලක පසුකල ආයතන බැසිල් අත්රංගුට ගැනීමට යලිවරින්තු ඩෙංගු අධි අවතානමක හෝමුස් පසුකල ඉරාන නෞකා
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ආ නියමයිනි
2: ලකන ඊවනිං ඩ්‍රයිව්.

0: හවස පහයි විනාඩි 54යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන වැඩ කරන අතරේ වැඩ ඉවර වෙලා යන අතරේ
1: හරි
0: එතකොට තාම වැඩ පටන් ගත්තේ නැතුව
1: ඔන් වෙන්න ඉන්න අය
0: කරකි ඉන්න අය හයට තමයි වැඩ පටන් ගන්න කියලා බලාගෙන ඉන්න අය මේ හැමෝම එක්ක අපි හැඳ වෙලා තියෙන්නේ දැන් ඉවිනින් ඩ්‍රයිව් එක තව පොඩි වෙලාවක් අපිට ඉන්න තියෙන්නේ මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන තේකක්ෙන් බීලා වැඩ පටන් ගන්න එතකොට ඔය කම්මැලිකම මහන්සිය නැති වෙලා යනවා හැබැයි හරිතේ එකක් බොන්න විජේ නැවින් යන විජේ තේ එකක් හදාගෙන බොන්න ඒ වගේම කෝපි එකක් බොනකොට කෝපි විජේ කෝපි හරිම රහට නියම කෝපි රසට ආට බොන්න පුළුවන් විජේ කෝපි එකක් ගත්තොත් ඒ වගේම වෙනස් විදියට කෑම වෙලක් හදාගන්නවා නම් කොච්චර නම් ජාති තියෙනවද
1: දැන් විජේ නිෂ්පාදනත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන අද රැට බත්ම කන්න බෑයි කියලා වෙන මොනා හරි කනව කියලා හිතනවා නම් නූඩ්ල්ස් වගේ දෙයක් කනව කියලා හිතනවා නම් ආදන්නවා දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි හරි විදියට නූඩ්ල්ස් එකක් හදාගන්න බෑයි කියන එක නේද දැන් අර ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩ්ල්ස් එකක් හදාගන්න හැමෝටම බෑයි කියලා හිතනවානේ හැබැයි පුළුවන් ඒකට ඔයා ගන්න ඕන හොඳම නිෂ්පාදනය තමයි විජේ නූඩ්ල්ස් එක එතකොට ඔයාට පුළුවන්කම තියෙන රසට වාගේ ගෙදරයිට ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව හොඳ නූඩ්ල්ස් එකක් හදලා දෙන්න ඉතින් එහාට ගියාට පස්සේ අපි කියලා තියෙනවා ඔයාට විජේ නිෂ්පාදනයටත් විජේ තෝසෙපිරි විජේ කුරහම් පිටි එතකොට විජේ ඉන්දියාපු පිටි සුදු ඉන්දියාපු රතු ඉන්දියාපු මේ කියන ಜಾති දෙකෙන් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ළඟම තියෙන වෙලෙන් සලෙක් වෙන්න පුළුවන් සුපිරි වෙලෙන් සලෙක් වෙන්න පුළුවන් ඔයාට පුළුවන්කම තියෙනවා අපේ රසය රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන විලදී ගන්න
0: ස්ථාවර තන්පතුවක් ඔයාට තියෙනවා කියලා කියන්නේ ඔයා හරි ස්ථාවරයි කියන එක.
1: ඒ
0: කියන්නේ අපි මුදලක් ඉතුරු කළා. ස්ථාවර තන්පතුවක් දාගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා කියන්නේ ඔයාගේ ආදායම් තත්ත්වයේ යම් ස්ථාවර බවක් තියෙනවා කියන එකට සාක්ෂියක්. ඉතින් ඒ විදිහට හොඳ ස්ථාවර බවක් ඔයාගේ ආර්ථිකය ඇති කරගෙන ස්ථාවර තන්පතුවක් දානවා නම් හරි තැනක ඒක අපි යොදවන්න ඕන මුදල්. එහෙම නැතුව අපි වංචාකාරයන්ගේ අතට මේකපත් කරලා අපේ ස්ථාවර භාවය නැති කරගන්න විදිය වැඩ කරන්න නැතුව හරි විදියට හරි බැංකුවක් තෝරගෙන ඒ වැඩේට අපි වැඩේට බහින්න ඕන.
1: ඔව්. ඒ නිසා තමයි අපි කියන්නේ RDB බැංකුව තෝරගන්න කියලා. ඉතින් ඉහළම පොලිය වාට ලැබෙන්නේ RDB බැංකුවෙන්. දැන් ස්ථාවර තැන්පතුවක් ඔයා දානවා නම් අපිට පුළුවන්කම තියෙනවා. ඉහළම පොලියක් එක්ක RDB බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම ලබා ගන්න. අපි කියලා තියෙනවා දැන් රට පුරාම RDB ශාකා 272ක් තියෙනවා. ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙනවා සූදානම්ෙන් ගෙන. ඒ නිසා වගකීමෙන් විශ්වාසයෙන් වාට යන්න පුළුවන් තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: හවස 5:57 වෙලාව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

හවස 6යි විනාඩි 8යි වෙලාව මේ පැත්තට ටග්ගාල දුවගෙන ආවේ කට්ටියක් එකතු කරගන්න ගොඩාක් වෙලාවකින් අපිට බැරි වුණා. ඒ නිසා කට්ටියක් එකතු කරගෙන සින්දුවකට යන තමයි මේ ලෑස්ති වෙන්නේ. මොරටුව පැත්තට යන හදන මේ පැත්තේ ඉන්න ශිනාය මේ වෙලාව අපි වහගෙන ඊට පස්සේ අලුත් ගමින් පන්සල මැසේජ් එකක් දාලා තියෙනවා. ටයි ෂොප් එකේ ඉන්න හැමෝම මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා ගොඩක් ස්තුතියි. සද්දටම ඉස්සරහට අහගෙන ඉන්න. එදඟ මනුවරේලේ ඉඳන් ඉමේෂ් මේ වෙලාවේ වහගෙන ඉන්න අම්මා තාත්තා නැගේ මේ හැමෝම එකතු කරගන්න ගමන් යන හදන්නේ. දෙහිඅත්ත කන්ටිය පැත්තට කෙවින් ඉන්න ඔය පැත්තෙන් ඔයාවත් එකතු කරගන්නවා කෙවින්. රමේෂිනෝ බිබිලේ ගොඩ කාලෙකට පස්සේ අපිව මතක් කළාද කොහෙද? ආවත් එකතු කරගන්න කවිදු සමිදු මේ හැමෝමත් එක්ක දිනේතු ආවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ සිඳුවකට. තව ටිකක් වෙලා තියෙනවා අපිට කතා කරන්න. එනිසා ඔහොම මෙන්න හවස 6යි විනාඩි 9යි දැන්.

0: එවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. සමහර වෙලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රසට ගන්න ලැබෙන්නේ නේද චාරු? එතකොට අපිට ඒ කෑම වේල රසට ගන්න නම් ඒක ගෙදර හදාගත්ත කෑම වේලක් වෙන්නම ඕන. මොකද ගෙදර හදන කෑම වේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් ගෙදර හදන කෑම ටික රසට හදා ගන්න නම් ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන.
1: ඉතින් ආට පුළුවන්කම තියෙන විජේ නිෂ්පාදන හොනවා දාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතිර කුළුබර ටික අපිට ලැබෙන විජේ කිරණමින්. ඉතින් ආට කිව්ව විදිහටම පුළුවන්කම තියෙන ලගම තියෙන විලන් සලෙන් හරි නැත්නම් සුපිරි විලන් සලෙන් හරි විජේ නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන විජේ කියන නමින්ම විජේ නම තියෙනවද කියලා බලලම ඔන්න මිලදී ගන්න.
0: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක් අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
1: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාට පුළුවන්කම ඔයාගේ කෝටි ප්‍රතිහීනයත් හැබැයි කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැය ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
0: හරි, එබලන් අපි සිංදුවක් අහලා ආයෙමත් කතා කරමු.

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.75

0: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
1: මුවිසරම සුදු කියන්නේ මට ඔයා ගැන මතක් කරන්න බනි.
0: මං ගිහලාට ඒකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරා.
2: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
3: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
0: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
3: එහෙනම් දැන් කාගේද වැරද්ද?
0: නිකි නිකි.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනෙක තනි වෙලා.
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
6: හවස 6යි විනාඩි 22යි දැන්. ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
7: කෝල් ඩ්‍රයිව් එක දෙට
5: ලක්කන ඊවෙන් ඩ්‍රයිව්

හවස 6යි විනාඩි 23යි වෙලාව ඒ කියන්නේ ඉතින් ඔයා දන්නවා අපිට යන්න වෙලාව හරි කියන එක. ඉතින් ඒ නිසා අපි යන්නයි හදන්නේ. යන්න කලින් ඔයාට විශ්වාසයෙන් වගකීමෙන් යන්න පුළුවන් තැනක් ගැන තමයි මතක් කරන්න යන්නේ. ඒ මොකක්ද? අපි කිව්වා RDB බැංකුව ගැන තමයි මතක් කරන්න යන්නේ. දැන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඒ වගේම ඉහළම රැකවරණය සමගින් දැන් ඔයාට ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න ඔයා යන්න ඕනේ හොඳම තැන සහ විශ්වාසවන්තම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉහළම පොලියක් ඇතුව ඔයාට පුළුවන් මතින RDB බැංකුවෙන් ඔයාලට අවශ්‍ය කරන සේවා ලබා ගන්න. දැන් ඔයා දන්නවා ලංකාව පුරාම RDB ශාඛා 272ක් තියෙන ඔබට අවශ්‍ය මුල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන්න ඕන උන් සූදානම්ෙන් ඉන්න. ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් රස්තිය අද වෙන්නේ නැතුව බැංකු ගානේ රස්තිය අද වෙන්නේ නැතුව හොඳ සර්විස් එකක් ගන්න ඔන්න RDB බැංකුවට. ඔයාලා ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අදට අපිට යන්න වෙලාව හරි. හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙන්නම එනවා. එතකම් බලාගෙන ඉන්න. එහෙනම් ගෙහින් යන්න. සුබ දවසක්.

0: හම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලකන්ද රේඩියෝ ITN

0: на столе.
1: දෙදහස් විසි එකෙන් පසු වැඩි ආර්ථික වර්ධන වේගය 2026 පළමු කාර්තුවේදී. සුරාබදු දේශීය ආදාය භාර රේගුව ආදායම් ඉලක්ක පසු කරයි. අල්ලසින් අත්තරඟුටගත් යෝෂිතට ඇප බැසිල් අත්තරඟුට ගන්නේ යලිවරින්තු. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිගැද පළවෙනි ප්‍රචාර අසත්‍ය බව සිරිල් ගාමිණී පියතුමා කියයි. රුපියල් මිලියන 108කින් සංවර්ධනය වන පාසල් නේවාසිකාගාර. ඩෙංගු අධි අවදානමක. හෝමුස් පසුකල ඉරාන නෞකා.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ 2021 පසු වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ වසරේ පළමු කාර්තුව තුල පෙන්눔 කර ඇති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා. මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය 5.1%ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: ආර්ථිකය අපි 2025 දී ස්ථාවර කළා විතරක් නෙමෙයි ඒ ස්ථාවරත්වයෙන් ඔබට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය සංවර්ධනය අත්පත් කරගැනීමේ මූලික අඩිතාලම් නිසි පරිදි දාලා තියෙනවා කියන කාරණේ 2026 පළවෙනි කාර්තුවේ 5.1%ක් සාපේක්ෂව ගත්තොත් එය සැලකිය යුතු ජයග්‍රහණ ගණනාවක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථිකමය කරුණු පැත්තෙන් සාපේක්ෂව ගත්තාම මෙය තමයි 2021 පස්සේ අපි රට අර්බුදයකට මුහුණ දීලා ආර්ථිකයේ බිඳ වැටිලා තිබුණු ඒ සියලු වර්ෂයන් අරගත්තාම පළවෙනි කාර්තුවේ වැඩිම ආර්ථික වර්ධන වේගය 2020 සිට මූර්තාගය කියන්නේ දලදේශීය නිෂ්පාදිතය අපි ඉකොනොමික් ඩිෆ්ලේටර් එක එතනින් තමයි ආර්ථික වෘද්ධිය මනින්නේ. එතකොට එන්නේ ස්ථාවර මිලානුව තියෙන ඒ වර්ෂවල පළවෙනි කාර්තුවේ වැඩිම ආගයත් වාර්තා වෙන්නේ මේ 2026 දී. එතකොට මේ කාල පරිච්ඡේද අරන් බලපුවාම ඊටාම පැහැදිලිව පෙනෙනවා ආර්ථික වර්ධනය සැලකිය යුතු මට්ටමකට අත්පත් කරගෙන තියෙනවා කියන කාරණේ. කිසිදු ආකාරයක ආර්ථික අර්බුදයක් හෝ ඍණාත්මක ලක්ෂණයක් මේ වැයතුලේ පෙන්눔 කරන්නේ නැහැ. ආර්ථික වර්ධනය ඇතුලේ කැපී පෙනෙන වර්ධනය අත්පත් කර දෙන්නේ කර්මාන්තාංශයේ 7.2%ක වර්ධනයක්. ඊළඟට සේවා අංශයේ
1: නියුචබත දිශාත ජයවිර මහතාද බෙහිදී අදහස් පළ කළා.
3: අපේ රජයේ ප්‍රධාන ආදායම ගත්තාම රජයේ ආදායමෙන් 93%කට වගේ වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව කියන ආයතන තුනෙන්. මේ වෙනකන් ලබා දීලා තියෙන මේ ආදායම් ඉලක්ක ගත්තාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වෙනකොට අපිට එන්න ඕනේ ආදායමට වැඩිය 116%කට එහාට යන්න සමත් වෙලා තියෙනවා මේ පළවෙනි මාසයේ ජූනි මාසයේ දක්වා අපි ආදායම ගත්තොත්. ශ්‍රී ලංකා රේගුවට දීලා තියෙන ඇස්තමේන්තුගත ආදායමට වැඩිය ජූනි මාසයේ වෙනකොට ලබා ගන්න අවශ්‍ය ආදායමට වැඩිය 127%ක ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තත් ඒ තමන්ගේ ජූනි මාසයේ වෙනකොට ලබා ගන්න ඕනේ ආදායම් ඉලක්කයට වැඩිය එහාට 120%ක වගේ ඉලක්කයකට යන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේක විතරක් සුවිශේෂී කාරණයක්. මොකද ඉතිහාසයේ 2025ට කලින් පරණ අවුරුදු ගත්තාම දෙපාර්තමේන්තුව වලට ලබා දීපු ආදායම් ඉලක්කය බොහෝ විට ඒ ආදායම ඉක්මවා යන්නේ මීට පෙර කිසිම 2025ට කලින් කිසිම අවස්ථාවක රජය සමත් වෙලා නැහැ. අපි රජයේ බලයටපත් වෙලා පවත්වගෙන යන නිවැරදි මුල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිය ඇතුලේ තමයි මෙන්න මේ කාරණා. මේක සහ මේ රජය කෙරෙහි තියෙන ජනතාවගේ විශ්වාසය වඩවලා තහවුරු වීම ඇතුලේ තමයි මෙන්න මේ ජයග්‍රහණ ලබා ගන්න සමත් වෙන්නේ.
1: අත්තරඟුටගත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් 150 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැර තිබෙනවා. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා නියමිත සුසුකම් සපුරා නොමැතිව එම අංශයට ඇතුළත් වීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව සලසාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. මේ තුළින් දූෂණ වර්ධකට ආධාර අනුබල දීමේ අනුචෝදනා මත ප්‍රකාශයක් ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද කැඳවා තිබුණා. ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව අත්තරඟුටගත් ඔහුව කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කර තිබෙන්නේ. ඇපකරුවන් අදාළ වටිනාකම් සපුරාලිය හැකි වත්කම් සහිත පුද්ගලයන් බවට සහතික ඉදිරිපත් කළ යුතු බවත් නියෝගය සඳහන් වනවා. සැකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව බහිස්ත්‍රාත් අධිකරණය අද යළි නියෝග කළා. 2014 වසරේ සංචාරක ප්‍රවර්ධක ආරක්ෂිත අයත් රුපියල් බිලියන 7.8 මුදලක් භාවිත කර ඌව පළාත් සභා මැතිවරණයට ටී ෂර්ට් මුද්‍රණය කර ප්‍රචාර කටයුතු වලට යොදාගත් බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එම කාර්යාලයේ හිටපු සභාපති බ්‍රාෂ්වර ගුණරත්න සහ ඒ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජෞෆර් යන අයට චෝදනා එල්ලවී තිබෙනවා. මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ මහතාට යළි වරින්තුරිකුත් කර තිබෙනවා. ඔහු වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව බහිස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ. රෝමි ජෞෆර් යන අය නඩුවට සහය දෙමින් රහස් ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කළ බව ඔහුගේ නීතිච්චවරයා දැනුම් දුන්නා. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් අපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර තිබෙනවා. විදේශ ගමන් තහනම් කර තිබෙනවා. මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින බාෂ්මීර ගුණරත්න යන අය නඩුව කැදව අවස්ථාවේ අධිකරණ හමුවේ පෙනී සිටියා. නඩුව ලබන 14 වනදා යළි කැඳවීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවන විට සමාජ මාධ්‍ය පළවර ප්‍රකාශ පිළිබඳ සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය හමුවක් ඇදවා අදහස් පළ කළා. අගරදගුරු මැදුරේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.
4: ඒ කියන්නේ ඒක ඒ අසත්‍ය ප්‍රකාශය සමාජගත වෙච්ච මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අපි කරා. එතකොට මේ එදා පැහැදිලි කරමින් නිකුත් කරපු මාධ්‍ය ප්‍රකාශයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිරිත් පරිදි පාස්කු රාත්‍රී මෙහෙය, ඒ කියන්නේ සෙනසුරාදා පාස්කු රාත්‍රී මෙහෙය අප්‍රේල් 20 වෙනි සෙනසුරාදා සිය ආසන දෙව්මැදුර වන කොළඹ කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී සිදු කළ අතර මධ්‍යම රාත්‍රිය ඉක්මවා පසුදින පාන්දර 2 පමණ වනතුරු පැවැත්වුණු එම දේව මෙහෙයට හා දිව්‍ය පූජාවට අමතරව බෝම්බ ප්‍රහාරයේ සිදු වූ අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින උදෑසනද මුන්වහන්සේ විසින් අගරදුගුරු නිවසේදී දිව්‍ය පූජාව පවත්වන ලදී. කොළඹ කොච්චිකාඩිය සාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිදු වූ බෝම්බ පිපිරීම පිළිබඳව උන්වහන්සේට පළමුවෙන් ආරංචි වෙන්නේ පාස්කු ඉරිදා උන්වහන්සේ සිදු කළ මේ දෙවන දිව්‍ය පූජාව නිම වෙලා සිය කාමරයට නැත්තම් කුටිය වෙත පෙරලා පැමිණි පසු. සිද්ධිය සැලවූ වහාම උන්වහන්සේ විපතට පත් ජනතාව බැලීමටත් තමන්ට හැකි අන්දමින් ඔවුන් සැනසීමටත් කොළඹ

0: සාකිතුණු භක්තිකයන් දන්නවා පාස්කු මංගල්‍යයේදී විශේෂම නැත්තම් ප්‍රධානම දිව්‍ය පූජා යාගයේ පැවැත්වෙන්නේ ඊට ඉස්සරින්ද ඒ කියන්නේ සෙනසුරාදා රාත්‍රියේ. ඒතර සෙනසුරාදා රාත්‍රිය අපි කියනවා එකට පාස්කු පූර්ව රාත්‍රි මෙහෙය කියලා. ඒක තමයි ප්‍රධානම දේව මෙහෙය. ඒතකොට ඒ දේව මෙහෙය හැම දේවස්ථානයකම වගේ පැවැත්වෙනවා. ඒකට අපේ ජනතාව විශාල වශයෙන් සහභාගී වෙනවා. එතකොට කාඩිනල් හිමිපාණන් මේ පාස්කු ඉරිදාට ඉස්සෙල්ලා ඉස්සරින්දා සෙනසුරාදා පූර්ව රාත්‍රියේ මෙහෙය පැවැත්වුවේ කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙවමැදුරේ. එතකොට මේ දෙවමැදුර තමයි උන්වහන්සේගේ නිල දේවස්ථානය. එතකොට ඒ දිව්‍ය පූජාව ඉවර වෙනකොට වෙලාව පහුවෙනිදා, ඒ කියන්නේ පාස්කු ඉරිදා පාන්දර 2ට පමණ ඇති. එතකොට ඊට පස්සේ තමයි උන්වහන්සේ කොළඹ අගරදුගුරු මැදුරට පැමිණියේ. ඊට පස්සේ උදෑසන උන්වහන්සේ පෞද්ගලික දිව්‍ය පූජාවක් පැවැත්වුවා කොළඹ අගරදුගුරු මැදුරේ තියෙන උන්වහන්සේගේ කුඩා දේවස්ථානයේ. එතකොට ඒ දිව්‍ය පූජාවත් ඉවරනාට පස්සේ තමයි මේ ප්‍රහාරය පිළිබඳව ආරංචිය උන්වහන්සේට ලැබුණේ. ඒ නිසා මේ පාස්කු ඉරිදා උදේ දිව්‍ය පූජාව සාමාන්‍යයෙන් කිසිම අගරදුගුරු හිමිපාණන් කෙනෙක්, උන්වහන්සේත් ඊට ඉස්සෙල්ල හිටපු අගරදුගුරු හිමිවරුත් දේවස්ථානයකට ගිහිල්ලා පැවැත්වුවේ නැහැ. ඒක නෙමේ සම්ප්‍රදාය. විටෙක සමහර පාස්කු දිනවල උදේ පූජාව අගරදුගුරු හිමිපාණන් පැවැත්වුවේ වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න කතෝලික ක්‍රිස්තියානි සදැවතුන් වෙනුවෙන් ඒ බන්ධනාගාරය ඇතුලේ. එතකොට ඒක තමයි සාමාන්‍ය චාරිත්‍රය සම්ප්‍රදාය. එතකොට මේ ඉරිදා උන්වහන්සේ උදේ පූජාව පැවැත්වුවේ පෞද්ගලික දිව පූජාවක් හැටියට උන්වහන්සේගේ අගරදුගුරු මැදුරේ තියෙන කුඩා දේවස්ථානය තුළ. ඒ නිසා මේ සංසරණය වෙන මේ මවන් උත්සාහ කරන පින්තූරය සම්පූර්ණයෙන්ම අසත්‍ය පින්තූරයක්. ඒක තමයි අපිට පැහැදිලි කරන්න ඕනේ. එතකොට උන්වහන්සේ දැනගෙන හිටියා ඒ නිසා පූජාවට ගියේ නැහැ කියන එක සම්පූර්ණ අසත්‍යයි.
1: පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අතාලව තමන්ව අතරංකුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පිටසමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අභියෝජනාධිකරණයට දැනුම් දුන්නා. අදාළ පිටසම අභියෝජනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්තා බේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුයන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු බඩුල්ලක් ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම කරුණු දැනුම් දුන්නා. පාස්කු විමර්ශන වලට අදාළව ජ්‍යෙෂ්ඨ ඩියෝජ්‍ය පොලිස්පති වර්ණ ජයසුන්දර මහතා මෙම අවස්ථාවේදී අත්තරන්කුට ගැනීමේ තීරණයක් නොමැති බව නීතිපතිවරයා කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව ඔහුගේ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියෝජනාධිකරණය තීන්දු කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්තරන්කුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වර්ණ ජයසුන්දර මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියෝජනාධිකරණය හමුවේ අද කැඳවා තිබෙනවා. පෙත්සම් කරුට ස්ථාන භාරයක් ලබා දීමේ හැකියාව සම්බන්ධ ලෙස ඉක්උද්දා කළ දැනුම් දීම සම්බන්ධ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ. පාස්කු ප්‍රහාරයට අතාලව සාධාරණ පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතා පවසනවා. එම පරීක්ෂණ කිසිසේත් අතර නොකරන බවයි ඔහු සඳහන් කළේ. රටම එකට ජාතික මෙහෙයුම් යටතේ කඩුවෙල ප්‍රාදේශීය කමිටුව අද රැස්වුණේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ප්‍රහාරයට අදාළව අත්තරන්කුට ගත් හිටපු බුද්ධාජ ප්‍රධානි සුනිල් සලේ මහතා කළ යුතු වන්නේ පරීක්ෂණ වලට සහය දීම බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සුනිල් වටකල මහතා සඳහන් කළා.
2: අපි පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණ පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ සාධාරණ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට සලේව අත්අඩංගුවට අරන් තිනවා. හැබැයි ඌ එක්තරා අවස්ථාවකදී ඒ සහයෝගය දීම ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කිරීමට සහයෝගය දක්වලා ජන කණ්ඩායම් කීපයක් එළියට ආවා. දුම්රිය ස්ථානයේ ඇතුළු ස්ථාන කීපයක. නමුත් ඒකට මහජනතාව ප්‍රතිචාරය දැක්වුවා. සාධාරණ පරීක්ෂණයට ඉඩ දෙන්න කියන දැන් ඔව් සටන් පාටත් සමග අකුලගෙන ඉන්නවා. අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීපු පොරොන්දුවක් තියෙනවා. ඡන්දෙ ගන්න කලින් මහමොලකරු ඇල්ලීමේ ක්‍රියාන්විතය අපි ක්‍රියාත්මක කරනවා කියලා. මෙතෙක් ආණ්ඩුවක මගහැරියා. නමුත් වත්මන් ආණ්ඩුවෙන් ඒ වැඩේ කරනව අනිවාර්යෙන් සලේට තියෙන්නේ මේ පරීක්ෂණයට සහයෝගය දීලා විඳිතයන්ට සාධාරණයක් කරන්නේ.
1: රුපියල් මිලියන 108ක වේදමින් පාසල් නේවාසිකාගාර සංවර්ධනය කිරීම

0: යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාමර සූරිය එම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පාසල් පද්ධතිය තුළ දෙවසික ගාර 126ක ගොඩනැගිලි අබලන්ව පවතිනවා. ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් අධ්‍යාපනයට මෙන්ම සිසුන්ගේ ජීවන තත්ත්වයටද අයිතිකර බලපෑම් එල්ල වී ඇති බවයි හෙළිවුණේ. ඒ අනුව 2026-2028 කාලය තුළ ගොඩනැගිලි නවීකරණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර යුරෝපා සංගමයේ නියුජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාමර සූරිය හමු වුණා. වෙළඳාම ආයෝජන ශක්තිමත් කිරීම, තිරිසර සංවර්ධනය, කාතා සුබ සාධනය හා පාලනය ආදී අංශ පිළිබඳවයි එහිදී සාකච්ඡා කර තිබෙන්නේ. ඉදිකිරීම අතරමඟ නතර කර තිබූ අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ යළි ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඇස්තමේතු ගත මුදල රුපියල් මිලියන 2144ක්. රජයේ උපාය මාර්ගික නගර සැලැස්මට අනුව මෙම මධ්‍යස්ථානයේ යළි ඉදිවන්නේ අමාත්‍ය විමල් රත්නායක මහතාගේ උපදෙස් අනුව. ඒ සඳහා වන පිරිවැය දරන්නේ ප්‍රංශ නියෝජිත ආයතනය හා ශ්‍රී ලංකා රජය මගින්. ව්‍යාපෘතියේ පළමු අදියර එළඹෙන පොසොන් සමය මුල් කරගෙන ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ලබන වසරේ සියලු සංවර්ධන කටයුතු අවසන් කරන බවයි පළාත් මාර්ගස්ථ බගී ප්‍රවහනාධිකාරී පවසන්නේ. අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හා බස් නැවතුම් පොලේ කහ බද්දව ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ආරක්ෂිත ගුවන් පාලමකින් එම ස්ථානයකින් එක සම්බන්ධ වනවා. අතිනවීන දෙමහල් සංකීර්ණයක් වන එහි විදුලි පඩිපෙළ, බැංකු, තැපැල් පහසුකම් හා ආපන ශාලා වලින් සමන්විත වනවා. ව්‍යාපෘතිය මගින් තමන්ට පහසුකම් රැසක් හිම්වන බවයි ජනතාව පවසන්නේ.
1: දැන් මේ සමරදතු මුල්ලාදීරේදී මේ පොසොන් පොයට පළණි අධිරේ වශයෙන් විවෘත කරනවා. මේ එන ජනතාවට පහසු වෙන්න, ඒ වගේම රේල් ස්ටේෂන් එකත් මීටරක් විතර මෙහාට ගෙනලා මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බවට මේක පරිවර්තනය කරනවා. දැන් මේ නව වැඩපිළිවෙල යටතේ බස් ස්ටෑන්ඩ් එකත් එක්ක ආසිතම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් විදිහට නිර්මාණය කිරීම තුළ ජනතාවට විශේෂ සෑහෙන පහසුකමක් තියෙනවා. නවාතැන් පහසුකම් තියෙනවා. මේ සංවර්ධන කටයුත්ත මේට ඉස්සෙල්ලා තමයි මේව කරන්න තිබුණේ. නමුත් ඒවා මොනෑම හේතු මත හෝ ඒවා ගෙරුන්නේ නැහැ. ඉතින් දැනට මේ වර්තමාන ආණ්ඩුවේ මේ ගෙනියන මේ වැඩපිළිවෙලට අපි ජනතාව වෙනුවෙන් ප්‍රශංසා කරනවා.
2: අනුරාධපුර ඓතිහාසික නගරයට ලොකු අඩුපාඩුවක් ලැබී තිබෙන දෙයක් තමයි මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කියන එක. අවුරුදු 10කටත් කිට්ටු වෙන්න තමයි මේක පටන් අරගෙන. හැබැයි නොයෙක් හේතු හින්දා ආර්ථික, දේශපාලන සහ වසංගතත්ව හින්දා මේක නතර වුණා. හැබැයි අලුත් ආණ්ඩුවෙන් දැන් මේක වැඩ පටන් අරන් තියෙනවා. ගොඩක් සතුටුයි. මුල් සැලසුමටත් වඩා ගොඩක් පොඩක් එකතු කරලා විශේෂයෙන්ම දේශ විදේ සංචාරකවන්ට නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඔක්කොම එකතු කරපු හොඳ තැනක්. බැංකු, තැපල් කන්තෝරු ඒ වගේ හැම දෙයක්ම ඉලක්ක කරලා හදපු හොඳ සැලසුමක් එක්ක දැන් ඉක්මනට විවෘත කරන්න සැලසුම් කරගෙන යනවා කියලා තමයි. ඉතමත් හොඳ දෙයක්. මොකද අනුරාධපුරට ගොඩක් ලොකු අඩුපාඩුවක් කියලා තිබ්බ දෙයක් මේක.
0: දිවින පුරා ඩෙංගු රෝගීන් 40807 දෙනෙක් ඊයේ දිනවල විට හඳුනාගෙන තිබෙනවා. වාර්තාවේ ඇති මරණ සංඛ්‍යාව 27ක්. ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා මදුරු බර්ධන සතිය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට පරීක්ෂා කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 97,000ක්. මදුරු කීටයන් බෝවන ස්ථාන 26ක් හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
3: 2026 ජූනි මාසේ 16 වෙනිදා වන විට දිවයිනපුරා ඩෙංගු රෝගීන් 42807ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 27ක් වාර්තා වෙලා තියෙනවා. මේන් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වීම දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතේ. කියන්නේ 51%ක් රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. දකුණු පළාතෙන් රෝගීන් 16%ක් වාර්තා වෙනවා. සබරගමු පළාතෙන් රෝගීන් 9%ක් වාර්තා වෙනවා. එයින් වැඩි වශයෙන් ගත්තොත් කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, කළුතර, ගාල්ල, නුවර, කොළඹ මහනගර සීමාව, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව, කුත්තලම දිස්ත්‍රික්කවල තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. 97,000ක් පමණ පරිසර පරීක්ෂා කරා එහිදී 26% මදුරු කීටයන් බෝවනසේ තබාගෙන තිබෙනවා. 8% මදුරු කීටයෝ හම්බ වෙලා තියෙනවා. අපි නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා පරිසර 2000කට.
0: රෝගී වළක්වා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බවයි අමාත්‍ය චන්ද්‍රාභිරත්න මහතා පෙන්වා දුන්නේ.
4: ඉල්ලා සිටිනවා සියලුම රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන ඒ වගේම සාමාන්‍ය ජනතාවට මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපි සතියට පැය භාගයක් විනාඩි 45ක්වත් අපි ජීවත් වෙන වටපිටාව පිළිබඳව අවධානය යොමු කරමු. ඒ අවධානය යොමු කරලා මේ වසංගතය තුරන් කිරීම සඳහා අපි සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහයෝගය ලබා දෙමු. ප්‍රතිකාර කරන්න පුළුවන්කම තිබුණාට ප්‍රතිකාර කිරීමේ ඉඩකඩ පවා දැන් ඉක්මවා යමින් තිබෙනවා රෝහල්වල. ඒ නිසා ප්‍රතිකාර කරන්න රෝහල් ගත කරනවට වැඩිය අපට රෝගය වළක්වා ගැනීමේ අවශ්‍යතාවයි තියෙන්නේ.
0: ටේකිය සුරකුම් බගතුට වැඩසටහනේ තවත් අධිරාග් තෙල්දෙඩිය ජාතික පාසලේ දේශාර්ථකව අවසන් වුණා. සිසුන් දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් පැවති බවයි අප නියෝජිත ගිහන් ගේත් එෂේර සඳහන් කළේ.
5: තෙන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ටේකියා සුරැකියමු මගතොට වැඩසටහන් මාලාවේ අපි දෙවන අධ්‍යයනයේ 6 වන වැඩසටහන අද දවසේදී මේ විදිහට සාර්ථකව නිමාවටපත් කළා. අපි අද දවසේදී දෙවන අධ්‍යයනයේ 6 වන වැඩසටහන සඳහා සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරාගත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් තෙල්දෙණිය ජාතික පාසල තමයි අපි සත්කාරක පාසල වශයෙන් අද දවසේදී තෝරාගත්තේ. එතෙන් මේ පැමිණි සියලුම දුවදරුවන්ට අද දවසේදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒවගේ හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් මේ සියලු කරුණු සම්බන්ධයෙන් දවසේදී දැනුවත් කිරීම කටයුතු සිදු කරනු ලැබුවා. මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. එන අනතුරුව රථවාහන දේශනය පැවැත්ුණා. මේ සියලු දේ අවසානයේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට ඒකේ අපේ කණ්ඩායම විසින් මේ දුවදරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමටත් කටයුතු කළා. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප සියක් ආවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. අපි හෙට දවසේදී තවත් පාසලකදී හමු වෙනවා ඒ ගම්පොළ අධ්‍යාපන කලාපයට පාසලකදී. ඉතින් හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා තෙල්දෙණිය ජාතික පාසලේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් අජිත් දම්මික සමගින් මම ගිහාන් ගීති ශේර.
0: මෙවැනි වැඩසටහන් දරුවන් වෙනුවෙන් පැවැත්වීම වැදගත් වන බවයි ගුරුවරුන් සඳහන් කළේ.
6: ප්‍රායෝගිකව රංගනයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් දූ දරුවන් වෙනුවෙන් අත්දැකීමක් ලබා දුන්නා. ඒ පිළිබඳව සහ සමාජයේ වැදගත් කණ්ඩායමක් වන පාසල් දරුවන් සම්බන්ධ කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි.
7: තාමත් වැදගත් වැඩසටහනක් පැවැත්වුවා. මේ වැඩසටහන සංවිධානය කිරීම හා මෙහෙයවීම සම්බන්ධයෙන් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා.
0: වසර 2030 වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් කරා රැගෙන යාම ඉලක්ක කරගත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදක්වා තිබෙනවා. ඒ සුනිල් හදුඩේති හා අනිල් ජයන්ත යන අමාත්‍යවරුගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම නව ආයෝජන අවස්ථාව වෙත රට මෙහෙයවීමේ ප්‍රායෝගික මාර්ග සිතියමක් බවයි අමාත්‍ය සුනිල් හඳුනෙති මහතා සඳහන් කළේ.
8: අපේ රජය සමත් වෙලා තියෙනවා අවුරුදු එකහමාරක කෙටි කාලයක් තුළ ජාතික ප්‍රතිපත්ති ජාතික සැලසුම් ක්‍රමවේද එක වැඩ කරන්න. මෙතන අපේ රටේ ජනතාව අපේ රජය බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධානම කටයුත්තක් තමයි පිළිවෙලකට සැලැස්මකට විනිවිද භාවයෙන් යුතුව රට ස්ථාවර ගමනක් ගෙනියන එක. විශේෂයෙන්ම බලයට ආවට පස්සේ ජාත්‍යන්තර වශයෙන් යුදමය තත්ත්වයක් අපේ රට තුළට බලපාපු ඉත්වා සුලිකුණාරු තත්ත්වයක් තුලත් අද අපි සමත් වෙලා තියෙනවා අපේ ආර්ථිකය ස්ථාවර ගමනක් ගෙනියන්න. රටේ දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වයට අනිවාර්යම වැදගත්කමක් තියෙනවා. ඒක මං හිතන්නේ අද අපේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට අපනයන කරුවන්ට විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ විශ්වාසයේ පදනම තමයි අප තුළ තියෙන සාමූහිකත්වය.
0: පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන යට ගැසීමට කිසිවෙකුටත් ඉඩ නොතිබිය යුතු බව වමේ කේන්ද්‍රයේ කැඳුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළා. එයාද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
9: මිනි සලේට කලින් ගෝඨාභය වැටපණි. යකෝ සලේ කිව්වද නැද්ද දන්නෙත් නැ. මෙන්න මේ යෝධයා ගිහින් කියන මාව නම් අත්තරංගුර ගන්නපා හොඳේ ප්ලීස් කියලා. අබ කාපු එකගේ මොලේ දනවා. මේ රටේ මිනිස්සුන්ට කිව්වා පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න යනවා. එතකොට අපි දැක්කා අර ගෝඨාභයගේ වන්දිබට්ටයෝ ටික කවි ලියාගෙන සින්දු ලියාගෙන කිව්වේ මොනවද? ඔන්න එනවා අපිට දියසෙන් කුමාරයා. මුළු රටම බංකොලොත් කරලා නියපැනලා ගියා. ඔන්න ඕක තමයි ගෝඨාභය වත. Tamanට බියක් නැත්තම් කොහෙවත් ඉන්න එකක් වුණා නම් එහෙමනේ කියන්නේ. අපි දන්නේ නැහැ ඔව් අපි කොහෙවත් නැහැ ඒවා මේවා කියන්නේ. අපි ඔවා සම්බන්ධ කරගන්න එපා. එහෙමනම් මොකටද හත් තිලගුවේ මේකට බයේ ගිහිල්ලා මේ මාව ගන්න යත්තරන් කුට ගන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ ම يعني මොකක් කරි කොහේ හරි කොනක ගෝඨාභයේ ඉන්නවා කියන එක තමයි. මේ පාස්කු දින සිදුණු මේ ම්ලේච්ඡ ප්‍රහාරය යට ගැනීම සඳහා එවකට පත් කරපු විමර්ශනයන් වලින් විවිධ වාර්තා වලින් සලේගේ නම ගෑවි තිබියදී සැකයන් මතුවී තිබියදී ඒ සලේව බුද්ධි ප්‍රධානියා බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා බවට පත් කර ගැනීමම අපි කිව්වා. මේ සූදානම් වෙන්නේ මේ ක්‍රියාවලිය අඩපණ කරන්න. ඒ නිසා මේ පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම් ලබා දිය යුතුයි.
0: බොරතිල් රැගත් ඉරාන නෞකා කිහිපයක් ඇමරිකා මායිම පසුකර ගොස් තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධි ආශ්‍රිත කලාපයේදී ඉරානයෙන් පිටත් වන සහ එරට වරායට ළඟාවන නෞකා නතර කිරීමට ඇමරිකා නෞකා කටයුතු කළා. කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීමේ එක්කතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එය ලිහිල් කිරීමටයි ඇමරිකා බලධාරීන් පීවර කර තිබෙන්නේ. ඒ අනුව මාස දෙකකට පසු ඉරාන බොරතිල් සහිත නෞකා පිටත් ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ එකගතා ක්‍රියාත්මක නොවන්නේ නම් ඉරානයට එරෙහිව කටයුතු කරන බවයි. පන්දුවර 2020 කාන්තා ලෝකුසලාන ක්‍රිකට් තරකාවලියේ නවසලන්ත කණ්ඩායමට එරෙහිව කඩලු පහක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන් නවසලන්ත කාන්තා කණ්ඩායම කඩලු 6කට ලකුණු 150ක් රැස් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩලු 5ක් පමණක් දැවේ ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි තරගයේ කඩලු 9කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ලකුණු 77ක් රැස් කළා. ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් පන්දුවර 9යි පන්දු 3කදී ලකුණු 78ක් ලබා ගත්තා. දෙදහස් විසියකින් පසු වැඩිම ආර්ථික වර්ධන වේගය 2026 පළමු කාර්තුවේදී. සුරා බදු දේශීය ආදායම් හා රේගුව ආදායම් ඉලක්ක පසු කරයි. අල්ලසින් අත්අඩංගුවට ගත් යෝෂිතට ඇප බැසිල් අත්අඩංගුවට ගන්නේ යලිවරින්තෝ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිගැන පළවෙන ප්‍රචාර අසත්‍ය බව සිරිල් ගාමිණී පියතුමා කියයි. රුපියල් බිලියන 108කින් සංවර්ධනය වන පාසල් දේවාසිකාගාර. ඩෙංගු අධි අවදානමක. හෝමුස් පසුකල ඉරාන නෞකා. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 58යි දැන්.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117969

සංගීත රසකාමේ ආදරණීය රසවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිංහල ගීතේ රසය සොයා යන්නට අදත් අපි සඳතියධර ප්‍රාසංගික සචිවකරණය සමගින් ඒකාත්මිකවන මොහොත. රසවතුනි, ගීතය කියන්නේ සාහිත්‍යයේ අති රමණීයම ප්‍රවර්ගයක්. විටක සත්‍ය හා කල්පිතය අතර අත්දැකීම් පෙළක්. විටක ගීත රසක ඔබේ රස මනෝභාවයන් උද්දීපනය කරන අපූර්ව වූ ඔසුවක්. රසවතුනේ පද රචනය, සංගීතය, ගායනය යන ත්‍රිවිධ අංග සුසංයෝග වී පරිසමාප්තියට පත් වූ සිංහල සුභාවිත ගීතයේ අපූර්වත්වය සොයා යන්නට, අපූර්වත්වයේ ඒකාත්මිකව විඳින්නට අදත් මම ආදරෙන් සෙනෙහසින් ඔබට සඳදීධර ප්‍රාසංගික සජීවකරණයට ඇරයුම් කරනවා. සිංහල සුභාවිත ගීතයට දශක ගණනාවක් පුරා පණපෙවූ සුනිල් ඉදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියාගේ, ඉවගේම සිය සංගීත ඥාණයෙන් ගීත දහස් ගණනකට තනු නිර්මාණය කළ, සංගීත නිර්මාණය කළ, ඉවගේම ගායන ශිල්පියෙක් විදිහටත් ඔබට මට විඳින්නට හැකි ගීත සමුච්චයක් සිංහල ගීතයට දායාද කළ ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදියාගේ, ඉවගේම සිංහල ගීත කලාව සිය මනමෝහනීය ගීස්වරයෙන් රසවත් කළ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ප්‍රවීණ ශිල්පිනියගේ ස්වර මාධූර්යනුයි ආදරණීය රසවතුනේ අද ලක්කන සඳදීධර ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වෙන්නේ. අපි ඒකාත්මිකව විඳගනිමු මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කන සඳදීධර. ආදරණීය සහෘද රසවතුනේ, මේ මధుරස්වර ත්‍රිත්වයෙන් ලක්කන සඳදීධර මේ ප්‍රාසංගික සජීවකරණ වේදිකාවේ සිට ගයන්නේ පළමු වතාවට. මේ මුසුව ඔබට විඳින්නට අවකාශ ලැබෙන්නේ පළමු වතාවට. එනිසා අද ලක්කන සඳදීධර ප්‍රාසංගික සජීවකරණය වෙනදට වඩා රසවත්, වෙනදට වඩා හරවත් සහ වෙනදට වඩා ප්‍රේමණීයයි. එනිසා ඔබ ආදරෙන් සෙනෙහසින් ඔබට ඇරයුම් කරනවා දෙහෝරාවක් පුරාම දිගහැරෙන ලක්කන සඳදීධර මේ ප්‍රාසංගික සජීවකරණය ඒකාත්මිකව රස විඳින්න. ඒ ඇරයුම ඔබට කරමින් රසවතුනි, අවසරයි හරවත් රසවත් ප්‍රේමණීය ප්‍රසංගයක ඇරඹුම සටහන් කරන්නට. මధుර ස්වරයේ අවදි කරනු වස් සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට වේදිකාව බාර කරන්නට. රසවතුනි, අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු සුනිල් ස්වරයෙන් අද ලක්කන සඳදීධර මේ ප්‍රාසංගික සජීවකරණය රසගන්වන්නට.

මීළඟට 70-80 දශකවල පටිගත කෙරුණු ගුවන් විදුලියේ පටිගත කෙරුණු පිනිබර යාමේ සැවුලන් අල්ලනවා කියන ගීතය. ලූෂන් බුලත්සිංහල නැමැති නිර්මාණකරුවාණන් අතින් රචනා වී තිබෙන හරියට නිකම් මේ මුතු පොටකට ඇමුණු මුතු වැලක් වැනි තාමත්ම අර්ථ සම්පන්න සුන්දර ඌ මේ ගීතාවලියෙන් කීපයක්, ඒ මුතුවැට කීපයක් මටත්, ඒ මුතුවැට කීපේ වර්ණවත් භාවයේ ඒ සුන්දරත්වයේ රස විඳින්න මටත් පුළුවන් වුණා. මං මේ මුතුවැට කියන එක අදහස් කරේ මේ ගීත තමයි මං ඒ මුතුමාලයකට උපමා කරේ. ඉතින් ඒ අතර බොහොම අපූරු ගීයක් තමයි ඔහු විසින් රචිත මේ පිනිබර යාමේ සැවුලන් අල්ලනවා කියන ගීතය. අල්ලට සිඟා අවත් රස නැති කැවිලි කකා, වල්කොල බිම අත්තුට නිදි නොලැඹ දුක් තකා, කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා, ඇල්මෙන් අකුරු උගනිය ඉදිරි වැඩතකා. ඉතින් මේක බොහොම මේ සමාජගත වෙච්ච අපේ කාව්‍ය සංග්‍රහයක තිබෙන මේ කවියක්. එතකොට මේකෙන් කියන්නේ කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා, ඒ කියන්නේ අඩුපාඩුකම් අගහිකම් කොච්චර තිබුණත් ඇල්මෙන් අකුරු මේ කරන්න, ළමා කලයේ අකුරට හුරු යන්නට නිකන් නොහරු, හොඳට පිහිට වෙති ගුරුවරු වන්නට බල උන්නට ගුරු, මේ වැඩිහිටියන් දරුවන්ට දෙන ආදර්ශ මේ. එතකොට මේ ගීතේ කියවෙනවා, වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමළු වැන්දත් පින්කඳ බැබලෙනවා, කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගද්දා නුඹ සක්විති වෙනවා. අම්මා කෙනෙකුට දරුවෙකුට දෙන්න පුළුවන් ඔයිටත් වැඩි දෙයක් තියෙනවද? මෝඩයා පැසසුම් ලබන්නේ තමාගේ නිවසේ, ප්‍රභූවරයා පැසසුම් ලබන්නේ තමාගේ ගමේ, රජු පැසසුම් ලබන්නේ තමන්ගේ රටේ. නමුත් විද්වතා මුළු ලොවම පැසසුම් ලබයි. මට මතක් වෙනවා මේ ගීතය කියනකොට පැරණි ගීයක්, ග්‍රැමෆෝන් ගීයක්. අඩු කලේ සැලවීම නිසා එහි අඩුකම පාවි, සොඳට ජලයේ පිරුණු කලේ නැත නිති සැලවීම කියන ගීතයක් මට මතක් වෙනවා වේලයි. ඉතින් එහෙම බලනකොට මේ බොහොම දරුවන්ට දෙමෝපියන් විසින් දෙන්න පුළුවන් ඉතාමත්ම හොඳම හොඳ ගුරුහරුකමක් මේ ගීතයෙන් ගැබ්බෙනවා, මේ පිනිබර යාමේ ගීතේ. මේට බොහොම ආකර්ෂණීය මధుර මනෝහර වූ තනු නිර්මාණය කළේ ප්‍රතිභාපූර්ණ වූ මේ සංගීතඥයෙක්, ඒ තමයි විත්‍රත් නායකයන්. එතුමා තමයි මේ තනු නිර්මාණය කළේ. අපි හමු දැන් ඒ ගීතේ.

මීළඟට මියුරු මියසි ප්‍රසංගයට මා ගායනා කිරීමට තෝරගත්තේ පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් කියන ගීතය. මගේ මතකෙ හැටියට මුලින්ම ගැයුණේ විශිෂ්ට සේනේ සරලගී වැඩසටහනක 1981 කියලායි මගේ මතකය. ඉන් පසුව සඳකට පහන කියන කැසට් පටයටත් අපි 1982 මේ ගීතය ඇතුළත් කරා. ඔය මාධ්‍ය දෙක තුලින්ම, ඒ කියන්නේ ගුවන්විදුලියෙන් සහ කැසට් පටය තුලින් හස්කන් අතර බොහොම ජනප්‍රිය වුණු ගීතයක් වශයෙන් තමයි මේ ගීතය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙහි තරුණ නිර්මාණයේ මම ඉතින් බොහොම මම දක්ෂ තරුණ නිර්මාණකෙක් නෙවෙයි, නිර්මාණකරුවෙක් නෙවෙයි. මම බොහෝ වෙලාවට මගේ තරුණ නිර්මාණ කරවන්නේ ඊට වැඩිය තරුණ නිර්මාණ රසවත්ව කරන්න පුළුවන් සාර්ථක වූ සංගීත වේදින්ලාවයි මා කරගන්නේ. මම බොහොම ඉඳලා හිටලා ඉතින් තනුවක් නිර්මාණය කරගන්න වෙලාවල් තියෙනවා. ඒ අනුව තනුවක් මේ සැපයෝ ගීයක් තමයි, මා විසින්ම සැපයෝ ගීයක් තමයි මේ පුරපොය හඳට කියන ගීතේ. මේ ගීතේ මේ ප්‍රේමයේ රුදුරු විරහව පිළිබඳ මෙන්ම මේ මధుර බව පිළිබඳවද අපූර්වට කියන ගීයක්. ඉතින් මේ පුරපොය හඳට වැනි ගීත ගණනාවක්ම මා ගයා තිබෙනවා. මේ නමුත් මේ ගීතයේදී රචකයා මේ තම අත්දැකීම ප්‍රකාශ කරන්න උපයෝග කරගන්නේ මේ බෙහෙවින්ම නාගරික නොවූ වටපිටාවක් කියලායි මට හිතෙන්නේ. මේ කෝල සිතුම්, මාල පොටක්, රබන් සුරල් වැනි යෙදුම් ඔස්සේ මං හිතනවා ඔහු අපේ හිත ගමවෙත ගිනිනවා කියලා. ඉතින් එවැනි යෙදුම් දැන් බොහෝ වෙලාවට ඇහෙන්නේ නැහැ. මේ සාහිත්‍යයේදී, මේ නිර්මාණකරණයේදී තියෙනවා උචිත බව. ඉතින් අද බොහෝ වෙලාවට ඇහෙන ප්‍රේම ගීතවල ඒ උචිත බවක් අපට මේ දැනෙන්නේ නැහැ. ඉතින් නමුත් එහෙම බලනකොට මේ 70-80 දශකවලදී ඇසුණු මේ ගීතවල උචිත යෙදුම් සහිතව ඉතාමත්ම අපූර්වට ප්‍රේමය ගැන කියවිලා තියෙනවා කියලා මම අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගීතය බොහොම රසිකයන් අතර ජනප්‍රිය වුණු ගීයක්. පුරපෝය හඳට කියන ගීතය අපි දැන් ඒක ගයමු.

අපේ මීළඟ ගීතය සිල්පස හොඳින් දැනගන්න ගිහින් කියන ගීය වසන්ත කුමාර කොබෝක නමැති ගේයපද රචකයාගේ මා ගැයූ මුල්ම ගීයයි. පසුව මා තවත් ගීත ගායනා කරලා තියෙනවා. ඔහු අතින් රචිත මුල්ම මා වෙනුවෙන් රචිත මුල්ම ගීතය වශයෙන් මේ සිල්ප සඳින් ගීතය තමයි මා ගැයුවේ. මෙහි තරුණ නිර්මාණය මා විසින් නිර්මාණය කරගත්තා. ඊටම ගැලපෙන අපූර්ව සංගීත සංයෝජනය කළේ රෝගන වීරසිංහයන්. සිල්ප සොඳින් දැනගන්න ගිහින් යහතින් දෝ කොළොම්පුරේ ගැමි තරුණේ තමාගේ පෙම්වතිය කොළොම්පුරයට අධ්‍යාපනය සඳහා වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා පැමිණියට පසු ඔහුගේ සිතේ ඇතිවන සැක සහිත සහ අනාගත බලාපොරොත්තු සහිත සිතුවිලි සමුදායක් මේ ගීයෙන් ප්‍රකාශිතයි. ඉතින් සුභාවිත ගීතේ රස සොයා යන ඔබට මෙයත් අපුරු ගීයක් කියා මා හිතනවා.

0: සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඳින් ගැයුණු ඒ ගීත මොනතරම් අර්ථවත්ද? ඒ අර්ථවත් ගීත ඇතුලේ මොනතරම් ගැඹුරු පසුබිම් කතා සැඟවිලා තියෙනවද නේද? සුනිල් එදිරිසිංහ මහත්මයා, අපි මොහොතක විරාමයක් ලබා ගමු. ඉන් අනතුරුව නැවතත් විවේදිකාවේ සිට ඔබතුමන්ගේ ගීත සමුච්චයේ තියෙන රසවත්ම ගීත කීපයක අතීත මතකයන් එක්ක මේ ආදරණීය සහෘද හිතවතුන් වෙනුවෙන් ගයමු. රසවතුනේ අපිට මොහොතකට අවසර දෙන්න සුනිල් ස්වරයෙන් එලෙසින් රසවත්ව ආරඹුණු ලක්කර සඳුදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය විශාරද දීපිකා ප්‍රදර්ශනී පිරිස්වරයෙන් රස ගන්වන්නට ඊට කලින් මට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. ලක්කර සඳුදිය දහරට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍ය, මුදල් හිණිය වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ඔබේ සිහින සැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකකේ ඩෝමා විකුණුන යන්ත්‍ර ගෙන්වා බෙදාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න උන පහසුකම් සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. නම්බර 31 ඇල්හේන පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 01176 67 95 79 දුරකථන අංකය. ඒ පිළිබඳවත් ඔබ ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. හොඳයි, එවනම් අපි හොඳ අත්පු සම්ප්‍රසාදයක් එකතු කරමු. ආදරණීය රසවතුනි සුනිල් ස්වරයෙන් ප්‍රේමණීයව ආරඹුණු ලක්කඩ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරි ස්වරයෙන් රසගන්වන්නට.
1: බොහොම ස්තුතියි දසුන්. මං හිතන්නේ ආයෙමත් මම ඔබත් සමග මේ ප්‍රසංගයට සම්බන්ධුනේ ඉතාමත් සතුටින්. අද මා ගායනා කරන පළමු ගීතය මං හිතන්නේ අපි ඔබට සියලු දෙනාටම වැදගත් වුණු ගීතයක්. ඒ කියන්නේ අපේ පියතුමන් ගැන, පිය සෙනෙහස. මට නම් මගේ පිය සෙනෙහස අහිමි වුණේ පාසල් කාලයේදී. එදා ඉඳලා අද වෙනකන් මේ රළු මාවතේ, මේ සුන්දරයි කියන්න බෑ, මේ මාවත දිගේ මා පැමිණි මග මං ආපසු හැරලා බලනකොට තාත්තගේ අත්වැල ලිහිලා. ඒ මට හරිම බරක්, ජීවිතේ මට බරක් වුණේ පොඩි කාලේ ඉඳලා. ඒ නිසා ඔබ පියතුමන් නැති ලෝකෙක මගේ ගෙදර මගේ අම්මා මව පියා දෙන්නම වුණා. ඉතින් මං හිතනවා මට විතරක් නෙමෙයි මේ අත්දැකීම හිමි වෙලා තියෙන්නේ, මේ විශ්වයේ ඉන්න බොහෝ දෙනෙක්ට ඒක සදාතනිකයි. ඉතින් ඒ නිසා ඒ අපේ පියතුමන්ලා ගැන කතා කරන මේ ගීතය මං හිතනවා අපි හැමෝටම හොඳම අත්දැකීමක්. මේ ගීතය රචනා කරේ කුමාරදාස සපුතන්ත්‍රී කියන විශිෂ්ට ගීයේ පද රචකයාණන්. මෙය ඇත්තෙම මා ගායනා කළේ පාසල් කාලයේදී මට ඇරියුමක් ලැබුණා. මේ මගේ පළමු ටෙලි නාට්‍ය ගීතය. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ ආජු තපරලාහිලා කියන ගීතය කියලා. ඉතින් මේ ගීතය සිසිර කොතලාවලයන් විසින් රචිත ඒකාංගික ටෙලි නාට්‍යයක තේමා ගීය. මගේ තාත්තට මේ තේමා ගීය අහන්න ලැබුණේ නැහැ. එදා ඒක අහන්න ලැබුණා නම් කොයිතරම් අගේද කියලා මට තාම මේ ගීතය කියන හැම මොහොතකම මට හිතෙනවා. එහෙනම් සියලුම පියවරුන්ට මේ ගීතය පූජාවක් වේවා, උපහාරයක් වේවා කියමින් මා අද මේ ගීතය ගායනා කරනවා. දැන් අපි මේ ගීතය රස විඳිමු.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් දියනියට වූ දේ ඉකිගසා මොමුණාවි විහංග වන සියුතුන් ඉහෙලියට වූ දේ. ඇතෙම මෙම ගීතය තාම සංවේදී ගීයක්. මේ ගීයමට ලියලා දුන්නේ කුලරත්න ආර්යවංශයන් විසින්. එක්තරා දවසක පුවත්පතක පළ වුණු අධි සංවේදී දියණියක අතවරයට ලක්වුණු තාම පුංචි දැරියකගේ ඛේදවාචකයක් ඇසුරෙන් තාම කම්පණයට පත්වුණු ඔහු මේ ගීයමට දිනනවා. මං හිතනවා අපේ රටේ එවැනි සිදුවීම් අපිට නිතර නිතර කොහෙන් හෝ අපිට අහන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ මේ එවැනි කාමාතුරය ඉන්නවා අපි අතර. මං හිතනවා පුංචි පැලක ඒ අතු පැලේ පණ නලයි සිඳුනේ කියලා ඒ අම්මා කියනවා. දිරිය දියණියනේ නුඹට සිතූ දේ. ඇත්තම කියනවා නම් ඒ එවැනි පැලක ඒ වගේ අහිංසක දියණියකට එහෙම එවැනි දෙයක් සිදු වුණාම මේ මුළු පණ නල සිඳුනා කියලා කියන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ මම ඉතාම සංවේදී මටත් ඇත්තට මේ ගායනා කරනකොට මගේ හදවත කඩාගෙන වටනා. මොකද මං මේ බොහොම ආදරෙන් ගායනා කරපු ගීතයක්. අපි දැන් ඒ ගීතේ රස විඳිමු. මේ ගීතේ සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන් විසින්. කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම් මේ දියණියට ඌ දේ කියන්නට.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ. මා මේ ගීත ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ටය ලබනකොට මං හිතනවා සිනා පොදක් වී ඔබගේ දෑසේ කියන ගීය මා පාසල් කාලයේ පාසල් සුදු ඇඳුමින් සැරසී ගායනා කරපු ගීතයක්. මං හිතනවා ප්‍රේම තටාකයට මුලින්ම මා ගායනා කරන්න සුදුසුයැයි හැඟෙන්නේ මෙය කුලරත්න ආර්යවංශයන් විසින් රචිත, සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරපු ඉතාම මියුරු ගීතයක්. ප්‍රේමය ඇත්තනම විරහව දනවන ගීතයක්. අපි මුලින්ම හමු සිනහ පොදක් වී.

0: ආදරය ආදරයක් ලෙස නොදැනුනහම, ආදරය කරන කෙනා තමාගීමේයි නොහැඟුනහම, සමහර විට කෙනෙක්ගේ කඳුළු තව කෙනෙක්ගේ සිනහවක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සුසුම් තව කෙනෙක්ගේ පවනක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනාව එසේ නොවේවාය. රසවතුනි, දීපිකා ප්‍රියදර්ශන පිරිස්වරයෙන් බොහොම රසවත් ලකඬ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රස ගැන්නුනේ. අපි දීපිකා ප්‍රියදර්ශන පිරිස්වරයටත් මොහොතක විරාමයක් තබමින් අපි සෝදානම් අද අපේ ගෞරවනීය ආරාධනය ලැබූ ආදරණීය ඔබ වෙනුවෙන් ගයන්නට සපමිණි. ඔහුට නිවේදිකාව බාර කරන්න එතුමන්ගේ මధుර ස්වරයෙන් ගැනු ගීත සමුච්චයකින් රසවතුනි ඔබව රසවත් කරන්නට. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ලක්කන සඳදිය ධර්ම ප්‍රාසංගික සජීව කරන වේදිකාව බාර කරමු. ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට රසවතුනි අපි වෙනුවෙන් ගයන්නට.
1: ස්තුතියි දසුන්. අද ගීත ගණනාවක් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබීම ගැන පිළිබඳව මම ඉතාමත් සතුටටපත් වෙනවා. ඉතින් මම ලක්හඬට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. මං අද මුලින්ම ගායනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මගේ ගීත අතුරෙන් වඩාත්ම ජනප්‍රිය ගීතය කියලා කිව්වොතින් ඒක මං හිතන්නේ නිවැරදි. මේක පටිගත කරේ ඇත්ත වශයෙන් 1977 විතර පමණ. ඒක මොකද අපි සරල ගී වැඩසටහනින් සමත්ව දෙවන වැඩසටහන වගේ මට මතක ඒ සඳහා නිර්මාණය කරපු ගීතයක් ලූෂන් බුලත්සිංහල එවකට ගුවන්විදුලි සේවය කරා වැඩසටහන් ඉදිරිපත් කරා සඳැල්ලවෙනි. එතුමා තමයි මට මේ ගීතය රචනා කරලා දුන්නේ. ඉතින් මම මේකට තනුවක් දාලා සූදානමින් සිටිද්දී පුණ්‍යසිරි මහවත්ත කියලා අප අතර සිටි හොඳ කලාකරුවෙක්, හොඳ කුසලතා තියෙන සංගීතවේදියෙක්, ඔහුට වමනා කරා මේ අපි ආධුනිකයෝ නිසා රෝහණ මල්ලි මේ මට දෙන්න, මම මේ ගීතේ සංගීතය සංයෝජනය කරලා දෙන්නම්, මේ තනුව මට හරිම ලස්සනයි හිතේ ඇදිලා ගියා, ඒ නිසා මට දෙන්න මේක සංගීත සංයෝජනය කරන්න කියලා. ඉතින් මමත් සතුටු වුණා මගේ වැඩසටහන එවකට පුණ්‍යසිරි මහවත්ත වික්ටර් රත්නායකයන් වැනි විශිෂ්ට ශිල්පීන් සමග එක්ව ඒ කටයුතු කරමින් සිටි. ඉතින් මම ඔහුට මගේ කැමැත්තෙන් බාර දුන්නා. එතුමා තමයි සංගීත සංයෝජනය කරේ මගේ තනුව. මෙය ජනප්‍රිය වුණේ ඇත්තටම 1990 දී පමණ. අපි දැන් ඒ ගීතය අහමු.

මුල් කාලේ මම ගායනයට පිවිසියත් මට ඒ තරම් මේ ගායනය සාර්ථක වුණේ නැහැ. මා සමග සිටි අනිකුත් මාන්නේ බුලත් සිංහල, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර වැනි අය ජනප්‍රිය වෙමින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින් සිටියා මා පසු කර. ඉතින් මම එතකොට තනු නිර්මාණය පිළිබඳව කිසියම් දක්ෂතාවයක් දක්වලා ඒ පිළිබඳව ශේෂ්ත්‍රීය නමක් දිනා ගනිමින් සිටි අවධිය. ඉතින් මට කිව්වා මේ මගේ වැඩසටහන් වලට මම ලස්සන ගීත හදාගන්නේ නැහැ, මේ අනුන්ට හොඳ ගීත තනු නිර්මාණය කරලා දෙනවා කියලා. මගේ මිත්‍රෝ මාව ගායනයට උද්‍යෝගිමත් කරවන්නට මේ වෙනත් අය ලබා හොඳ මියුරු තනු සකස් කර මා ලබා ගායවන්නට ඕන් යෝජනා කරා. මේ මගේ තනු මම හදාගත්තාම කම්මැලිකමට මම හරියට හදාගන්නේ නැහැ කියලා. ඉතින් එන්නේ ඒ අදහස අනුව දවසක් එඩ්වර්ඩ් ජයකොඩි මට හදා දුන්න තනුවක් තමයි මේ මම දැන් ඊළඟට ගායනා කරන්නේ. මේක කුමාරදාස සපතන්ත්‍රි රචනා කරලා දුන්න මට. එඩ්වර්ඩ් සංගීතය සැපේව තනුව සහ සංගීතය මේ ගීතය තරමක් දුරට එවකට ජනප්‍රියව පැවතුණු ගීතයක්.

මීලන්ටම ගායනා කරන්නේ මම වඩාත්ම ප්‍රිය කරන ගීතයක් මා ගයන ලද මෙය මහාචාර්ය සුනින් ආර්යරත්නයන් විසින් රචනා කර දුන් ඉතාමත්ම විශිෂ්ට ගීත රචනයක්. මේ ගීතය මං හිතන්නේ නිතරම මම මෙනෙහි කරන ගීතයක්. මොකද මම මගේ දෙමාපියන්ට බොහෝම හෙතෙන් නිතර දෙවියනේ ගෞරව කරමින් පින් දෙනවා. මොකද අපිව ඇති දැඩි කරලා මේ සහ මහත් හොඳ පුරවැසියෙක් හැටියට බිහි කිරීම පිළිබඳව නිතරම මම නමස්කාර පූර්වකව මගේ දෙමාපියන් සිහි කරනවා. ඉතින් මේ නැති බැරි මොහොතක කියන ගීතය මා ගායනා කරන වාරයක් පාසා බොහොම හැඟීමකින් යුතුව මට ගායනා කරන්නට පුළුවන් එතුමන්ලා වෙනුවෙන්. අපි ඒ ගීතය හමු.

0: කොමිසිතල ට්‍රේනර්.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 767 479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්දලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: ටේක්යා සුරකින් මගතොට.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 479.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
2: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
10: ජනිතා 8 උදෑසන 7 සිට වික්‍රමබාහු ජාතික පාසල ගම්පොළ. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
11: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

ග්‍රාමීය නඩතරුව ආදරණීය සහෝදර රසවතුනි, අපි නැවතත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක අද ලක්කඳ සඳදිය දහර විප්‍රාසංගික සජීවකරණය සුනිල් ලෙදරසිංහ ප්‍රවීණ ගායන වේදියාරංගේ, ඒ වගේම ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පී ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ මధుර ස්වරේනුත්, ඒ වගේම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරේනුයි රසවත් වෙන්නේ. ආදරණීය සහෝදර රසවතුනි, ඉතාමත්ම රසවත්ව ප්‍රේමණීයව ඇරඹි ලක්කඳ සඳදිය දහර විප්‍රාසංගික සජීවකරණයේ දෙවනාර්ධයත් රසවත්ව ප්‍රේමණීයව ආරම්භන්නට අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු වේදිකාවට නැවතත් සුනිල් ඉදිරිසිංහ ප්‍රවීණ ගායන වේදියානන්ට. අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයක් එකතු කරමු.

මේ අපේ මීළඟ ගීතය අපි තෝරගත්තේ රෑවැඩ මුරේ ගීතයයි. මේ ගීතේ විශේෂත්වය තමයි 1977 පසු බිහි වූ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ යටතේ හඳුන්වා දෙනු ලැබූ නිදහස් වෙළඳ කලාපයේ ආශ්‍රිතව එතෙක් පැවති මේ කම්කරු අනපනත් බල රහිත වුණා. ස්ත්‍රී ශ්‍රමිකයන්ට පවා රාත්‍රී වැඩමුළුවල සේවයේ දීමට සිදු වුණා. එහෙම ඇඟලුම් කම්හල්වල අඩු වැටුපට සේවයට පැමිණි මේ අහිංසක යුවතියන්ගේ ජීවිතය, ඒ වැඩමුරය ගීතයට, ඒ වගේම දියවී යන ඒ යුවතියන්ගේ ජීවිතය ඒවාටම දියවී යන ආකාරය මේ පද රචනා කරපු බන්දුල නානයක් කරවසම් නිර්මාණකරුවන් අතින් ඉතාමත්ම අපූර්වට මේ ගීතය රචනා වෙලා තිනවා. මෙය අපි සීමා සහිත සිංලංකා සමාගමේ මල්වට්ටියක් කියන කැසට් පටියට 1988 ජනවාරි මාසේ වගේ තමයි අපි මේ ගීතය පටිගත කරේ. මීටම උචිත සාධාරණ වූ තරු නිර්මාණය කරේ රෝණ විසින්. දැන් අපි හමු රෑ වෙන මොරේ කියන ගීතේ.

නගේ මේ අපූරු තරුණ නිර්මාණය එක්කලෙත් අප අපිට සිටින අපේ රටේ අද්විතීය තාමත්ම කෘතහස්ත ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු වන රෝහණ වීරසිංහයන් ඇති මේ ගී ගැයීමේදී දැනෙන රසවත් භාවය ඇත්ත වශයෙන්ම මේ ගායනයට ඇති පහසුව එහි රසභාවයන් ඉස්මතු කරන්න තාමත් මෙහල් වෙනවා ඒ අයගේ තරුණ නිර්මාණ. ඉතින් මේ ගී රචනා කළේ ප්‍රේමකීර්ති දල්විස් කියන අපට අහිමි වුණු නමුත් අදත් අප අතර ජීවත් වන ප්‍රේමකීර්ති දල්විස් නැමැති නිර්මාණ කරවන අතින්.

අපේ මීළඟ ගීතය කලේ පැන්නත නැවුම් රහා නැත මොකද මන්දා ලිඳට වූයේ හදාගත් ලුණු මිරිස රහා නැත මොකද මන්දා දිවට වූයේ මේ ගීය 70-80 දශකවල දී ගැයුණු ගීයක් මගේ සරල ගී වැඩසටහනකට අපට ඉතාමත්ම අර්ථාන්විත ගීත රාශියක් නිර්මාණය කර දුන් KDK ධර්මවර්ධන කියන නිර්මාණකරුවාණන් අතින් තමයි මේ ගීය රචනා වුණේ. රෝහණ වීරසිං අතින් තමයි තනු නිර්මාණය සැකසුනේ. අපට ප්‍රේමය කිව්වහම යෞවන ප්‍රේමය, තරුණ ප්‍රේමය, පතිපතිනි ප්‍රේමය, ධාරක ප්‍රේමය කියන ආදී නොයෙකුත් ප්‍රේමයේ ස්වභාවයන් අපි දකිනවා. ඉතින් මේ ඇවිල්ලා පතිපතිනි ප්‍රේමය කියන්නේ බිරිඳ ගෙදර නැති වුණාම ස්වයං පුරුෂයාට දැනෙන සිත් ඇවුල, කාන්සිය, පාළුව, එයින් ඇත්ත වශයෙන්ම සැබෑ පතිපතිනි ප්‍රේමයක ඇති සැබෑ ප්‍රේමයේ තියෙන සැබෑ ස්වභාවය තමයි මේ ගීයේ කියාපාන්නේ. ඒ නිසා මේ ගීය තාමත්ම අර්ථාන්විත රසපූර්ණ ගීයක් වශයෙන් හැඳින්විය හැකියි. අපි දැන් ඒ ගීය රස විඳිනවා.

මා ඊළඟට ගායනා කරන්නේ බණ්ඩාර ඇහැලියෝ ගොඩයන්. මට ලියා දුන්නු මුල්ම මගේ කැසට් පට ගීත දෙකක් තිබුණා. ඒ තමයි සිනා පොදක් වී එක, දෙවැනි ගීතය අන්න බලන් ගීතය. දෙකම එක වගේම ජනප්‍රිය වුණා. අන්න බලන් ගීතයෙන් හැමදාම දරුවෝ ගැන කතා කරනවා. උදේ පාන්දරට කොක්කු රෑනක් වගේ. ඉතින් අම්මලා ලෑස්ති කරලා මග බලාගෙන ඉන්නවා ඉතින් දරුවෝ ටික යනකම්. ඒ අම්මලගේ හීනය තමයි තමන්ගේ දරුවෝ කවදා හරි ලොකු දුවෙක් ලොකු පුතෙක් වෙනවට. ඉතින්දි ලොකුයි කියලා අදහස් කරන්නේ උසමහතින් නෙවෙයි, මේ සමාජයට වැඩදායි හොඳ දියණියක් සහ පුතණුවෙක් කරන්නට. ඔවුන් බලාගෙන ඉන්නවා. එක පෙන්සල දෙකට කඩන් අකුරු කරපු කාලේ මතක් වෙනවා ඒ අම්මටත්. එක පන්තියේ සමහරලාවට තමන්ගේ තියෙන දේවල් බෙදා හදාගෙන අකුරු කරපු කාලේ ඇත්තටම කොයිතරම් සුන්දරද. මං හිතනවා හැමදාමත් මේ ගීතය අපේ ජීවිතයට අපේ පාසල් කාලේ මතක් කරනවා. අපි මේ ගීතය රස විඳිමු. මේ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්.

මා මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ අපේ රටේ රසික රසිකාවියන් ඉතාමත් ආදරය කරපු කවිය ඔබ ගීතය. මෙහි පද රචනය සුනිල් ආර්ගමගේ රචකයාණන් විසින්, සංගීතවේදී රෝහණ වීරසිංහන් තමයි මෙහි සංගීතය නිර්මාණය කළේ. වියෝනු පෙම්බතෙක්. හැබැයි තාමත් ඔබ ගැන මට ලියා ගන්නට බැරි. ඔබ කවියක් වගේ ඉතාම සුන්දරයි. කවිය ඔබ.

මම ඊළඟට තෝරාගත් ගීතය ඉතාමත්ම සංවේදී අදහසක් දරන ගීතයක්. කුමාරදාස සපතන්ත්‍රි කියන්නේ එවැනි සංවේදී අදහස් තේමාවන් තමන්ගේ ගීත රචනයට හසු කරගන්නා විශිෂ්ට ශිල්පියෙක්. ඉතින් එතුමා විසින් මේ රචනා කරනවා ගීතයක්. දැන් බොහෝ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක් එක අයියයි මේ තමන්ගේ පවුල වෙනුවෙන්ම කිසියම් දෙයක් උපයා ගන්නට ඉන්නේ. නමුත් මේ බර දරා ගන්නට බෑ පවුලට. අම්මවත් රකින්න ඕනේ, පවුලේ අනිත් අයත් රකින්න ඕනේ, පියා නැහැ. ඉතින් ඒ නිසා මේ නැගණියත් කිසියම් ගෙදරක මේ නිවෙස්සක මේ මෙහෙකට යනවා. ඉතින් ඇගිල්ලා ඒ දුක් පහන්සියෙන් හම්බ කරනවා. ඉතින් ඒක බොහොම අනුවේදනීය චිත්‍රයක්, මමාපාන ගීතයක්. ඉතින් මේකට ඒ අනුවේදනීයත්වය දනවන තනුවක් නිර්මාණය කරමින් මම මගේ සරල ගී වැඩසටහනකට එවකට නිර්මාණය කරපු ගීතයක්. සපු ලිව්වේ මේ බැරි බර උහුලා කියන ගීතය. මම දැන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

එමනම් ආදරණීය සහෘද රසවතුනි, තවත් රසවත් හරවත් ප්‍රසංගික නිමාව සටහන් කරමින් ව්‍යාලක මන්දාවේ විදුලි පහන් දිවා දමා ඔබලගේ නික්ම යන්නට අපට අවසරයි. සප්තස්වර නිහඬ කරමින් අදත් ලකන සඳුදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට අපේ ගෞරවනීය ආරාධනය තුල සපෙමිනි සුනිල් එදසිංහ ප්‍රවීණ ගායන වේදියානටත්, එවැගේම දීපිකා ප්‍රදර්ශන පිරිස් ප්‍රවීණ ගායන ශිල්පිනියටත්, එවැගේම ආචාර්ය රෝහණ වීරසිංහ ප්‍රවීණ ගායන වේදියානනේ සංගීත වේදියානනේ ඔබතුමන්ටත් බෙහෙවින් මිසුති. එවැගේම ආදරණීය සහෘද රසවතුනි, හැමදාමත් වගේ අදත් ලකන සඳුදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රසය විඳින්නට ඒක රාශිය වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින් මිසුති. අපි සමුගන්නේ අදත් ගලිත් සතියක විරාමයකින් පස්සේ ඔබව හමුවීමේ බලාපොරොත්තු පෙරදරිව ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. මම දසුන් වසන්ත, ආදරණීය වසවතුනේ, ප්‍රේමයේ අපූර්වත්වය විඳින්න ලබන සතියේ ලක්කඳ සඳුදිය ධාර ප්‍රාසංගික සජීවකරණය සමගෙමි එක් අසුවක්. ඔබ සියලු දෙනාටම ප්‍රේමණීය රාත්‍රිය.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 10000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබේ

0: ඔබ කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
1: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: වෙලාවරාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ 93.5 93.7. ඔයාගේ ජීවිතේ හීන තියනවා නේද? මේ හීන හැබෑ කරගන්න ඔයා මේ වෙද්දිත් ක්‍රම හොයනවා වෙන්න පුළුවන්. හැබැයි අපි යෝජනා කරනවා මෙන්න මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: විශ්වාසකරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, නොහිතපු ලෙස මහා ධනස්කන්ධයක් ඔබේම කරගන්නට නම් ඔබ සිදු කළ යුතු හොඳම ආයෝජනය රුපියල් 40ක් වැයකොට NLB ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගැනීමමයි. දැන් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණය. අද දිනේ පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිසාන් ප්‍රියංකර මහතා. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මාතර දිසා ගණකාධිකාරී කාර්යාලයේ ගණකාධිකාරී නදීෂානි අලුත්ගේ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඊජේ ඔස්මන් ජෙරි මහතා. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 489 වන ජයග්‍රාහී දිනුම් භාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. දැන් අපි යමු ජය ඔබේ දිනුම් මැදීමට. ජය සොයන ඔබේ පැතුමන් ඉටු කර දෙන්නටයි මේ සූදානම් වෙන්නේ අපි. NLB ජය අද දිනුම් භාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය C, ජයාංක 3883. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසාධනීය උදෙසා පිහිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයි NLB ජය තුලින් 2026 වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 215 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 5486 දෙනෙක් NLB අපි රටට බිහි කළා.
2: Today's selected English letter C, winning number is 3883.
1: අද දිනුම් භාරයේ රුපියල් 105 ත්‍යාග ලාභියා බිහි කරන්නේ අරලගම් විලාල විද්‍යාල යෝජිත රංජිත් බණ්ඩාර. එවිතරක් නෙවෙයි අද රුපියල් 50,000 ත්‍යාග 38ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රාහකීන් 76,379 දෙනෙක් අතර රුපියල් 66,1760ක ත්‍යාග මුදල මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාගලාභින් බිහි කළ සුපිරි ත්‍යාගි කලාවේ පෙරළියක් කළ නියත ධනයෝග NLB හඳහන 1530 වන දිනු මැදීමයි මේ. හඳහන් ගලපන්න හොඳම වෙලාව දැන්. NLB හඳහන අද දිනුම් භාරයේ ඔබේ වාසනාව ඔබට ලබා දෙන ජයග්‍රාහි ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රාහි ලග්න සංකේතය මිතුන. ඔබට සුබ ඵල ගැලපෙනවා නම් එයට හොඳම දවස අද දවස තමයි. දැන් අපි තෝරගන්නවා අද ඔබට වාසනාව ගිනේන ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 57. අඩුම කාලයක් තුල වේගයෙන්ම ජනප්‍රිය වුණු අංක එකේ ලොතරැයියක් NLB හඳහන. මෙන්න අද දවසේ දෙවන ජය අංකය අංක 16. මෙන්න හිතවතුනි අද දවසේ තුන්වන ජය අංකයත් අපට ලැබුණා ඒ අංක 58. මිතුන ලග්නය අංක 57, අංක 16, අංක 58. සුපිරි ත්‍යාගය ඔබේ කරදෙන තීරණාත්මක අවසන් ජයංකය මෙන්න අංක 38. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැකගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් දසලක්ෂපතියන් 115 දෙනෙක් NLB අපි රටට බිහි කළා.
2: Today's selected zodiac sign is Gemini. The winning numbers are 57, 16, 58 and 38.
1: අද දිනුම් භාරයේ දසලක්ෂපති වාසනාවන්තයෙක් රටට පිළිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ ආණ්ඩියම්බලම අලෙවි නියෝජිත DM ජයවීර. අද දිනුම් භාරයෙන් සමස්ත ජයග්‍රාහකයන් 139,189 දෙනෙක් අතර රුපියල් 95,68,040ක මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. නියත ධනයෝග උදා වෙන හෙට NLB හඳහනෙන් ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 34,1,974ක මුදලක්. නිසක වශයෙන්ම ඔබට හිමිවන කෝටිපති වාසනාව ඔබේම කර දෙන සද්දිනම ජයනියත ගොවිසෙත 4463 වන ජයග්‍රහී දිනු මැදීමට යන්නයි මේ සූදානම. දැන් ගන්න ගොවිසෙත ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. දැන් අපි මේ තෝරා ගන්නේ අද ගොවිසෙත දිනු භාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. අද නම් ඔබේ කෝටිපති සිහිනය සැබෑ වෙනවාමයි. දැන් අපි තෝරගන්නේ ගොවිසෙත අද දිනු භාරයේ ඔබට ජය එන වාසනාවන්ත ජය අංක මෙන්න ලැබෙනවා. අද දවසේ පළමු ජය අංකය විදිහට අංක 75. රට පුරාම කෝටිපති සිහින සැබෑ කර දුන් ලොතරැයියා ගොවිසෙත ලොතරැයියයි. ඒ ලැබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 35. මෙන්න වාසනාවන්ත හිතෝතුනි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 36. ඊ අක්ෂරය අංක 75, අංක 35, අංක 36. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජයංකය මෙන්න අංක 76 රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්නට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 48 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දුන්නා. අද දවසේ ගොවිසෙත ලොතරැයියෙන් ඔබ දිනා ගන්නා වාසනාව මොන වගේ වේවිද? පළමු නිල ප්‍රතිඵලය සුරින්.
2: Today selected English letter is E winning numbers are 75 35 36 and 76.
1: අද දෙනුම් වාරෙන් බිහිවන 20 ලක්ෂපති වාසනාවන්තයා රටට බිහි කරන්නේ ටිකාවත්තල විනෝජිත TF ඩේන්. වගේම අද දිනුම් බාරෙන් රුපියල් 250,000 ත්‍යාග 4ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිත වරුන් තමයි ජයග්‍රහයි ලොතරැයි පත්තල විකර තිබෙන්නේ. ඉන්ද්‍රාණී ස්වර්ණලතා කදුරේල මහේෂ් රත්නායක රාජගිරිය නිමල් කරුණාතිලක වරකාපුල KAGS අල්විස් තොට ළඟ. අද දිනුම් බාරේදී සමස්ත ජයග්‍රහකීන් 125,674 දෙනෙක් අතර රුපියල් 1,549,680 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ගොවිසත මිලදී ගන්නවා නම් හෙට තමයි හොඳම දවස දිනා ගන්න සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 6,80,180,174,76 දැවැන්ත මුදලක්. සුබ දවසක් ලොතරැයිය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තෑගි වැඩි වුණු නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්නට පුළුවන්. සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 අංක 3ට රුපියල් 50,000 ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000ක් විදියට වැඩි වැඩියෙන් මේ විදිහට තෑගි දිනා ගන්න සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ඔබත් අරගන්න. දවස සුබ කරන සුබ දවසක් 337 වන දිනුම් මැදීමයි මේ. සිහින දිනවන සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරගන්නේ. මෙන්න අද සුබ ලග්න සංකේතය මිතුන. අද දිනුම් පාරේ සිහින දිනවන සුබ ජය අංක තෝරගන්නට සූදානම්. දැන් අපි මේ විදිහට මෙන්න අද පළමු ජය අංකය අංක 19. මේ ලැබුවේ දෙවන ජය අංකය විදිහට අංක 64. අංක 25 තීරණාත්මක අවසන් ජය අංකය වුණා. මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ රුපියල් 25,000 ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්නට. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,926. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකින් 207 දෙනෙක් අපි රටට බිහි කරා.
2: Today selected zodiac sign is Gemini winning numbers are 1964 25.
1: අද දිනුම් බාරෙන් රුපියල් 105,000 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. ඒ ජයග්‍රාහකින් බිහි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ප්‍රියංගිකා ලක්මාලි මාතලේ YSK කුමාර කුරුඳුගහ 70. එවගේම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 7 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. එකම ප්‍රවර්ධන ත්‍යාග අංකය ඔස්සේ රුපියල් 25,000 ත්‍යාග 41ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකීන් 111,343 දෙනෙක් අතර රුපියල් 1,182,420 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. තවත් ජයග්‍රහයි ලොතරැයි දිනුම් වාර 4කින් ඔබ වාසනා මාවතේ රැගෙන යන්නට සූදානම්. චතුස්කා සමගින් විජේ.
2: ඊළඟට මෙගා පවර්.
0: සුබ දවසක්.
2: අලුත් වෙලා.
0: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
2: 200ක්ම ඔබ යකි.
0: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
0: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
0: 50,000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
0: අංක තුනයි ලග්න එකයි 105,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ලොතරැයි කලාවේ ප්‍රමුඛයා NLB අපි ඔබට කෝටි 47ක කෝටි 23ක මෙගා පව ලොතරැයියෙන් දැවැන්තම මෙගා තෑගි මුදල් ලබා දුන්නා. අදත් අපි සූදානම් මෙගා පව ලොතරැයියෙන් ලංකාවේ දැවැන්තම තෑගි මුදල ඔබට ලබා දෙන්න. සුපිරි මෝටර් රථ සිහිනයක් අපි හැමෝගෙම හිතේ තියෙනවා. අන්න ඒ සිහිනය සැබෑවක් බවට පත් කරන්න මෙගා පව ලොතරැයියෙන් ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් සුපිරි මෝටර් රථය අද ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. එහෙනම් මේ සුපිරි තෑගි තුනත් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරන්නේ ඔබේ හීන සැබෑ කරන මෙගා පව 2569 වන දිනුම් වාරය. මෙගා පව ලොතරැයියේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය I. දැන් අපි තෝරනවා සුපිරි අංකය. සුපිරි අංකය අංක 15. අපි ජයග්‍රහී අංක 4ක් තෝරනවා. පළමු ජයග්‍රහී අංකය අංක 51. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය.
3: අංක 9 තුන්වැනි ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ කුමක්ද කියලා අපි බලමු. අංක 76 මේ තෝරන්නේ තීරණාත්මක සිවුවන ජය අංක 49 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයින් මේ වර්ෂයට සුප්‍රිය ත්‍යාගලාභීන් 4 දෙනෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා.
4: Today's selected English letter is I. The super number is 15. The winning numbers are 51, 9, 76 and 49.
3: අද මෙගා පවර් ලොතරැයින් සමස්ත ජයග්‍රාහකයන් 126,623 දෙනෙකු අතරේ රුපියල් 72,97,440ක මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දිනන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ ලොකුම තෑගි දෙන මෙගා පවර් ලොතරැයි මෙගා සුපිරි තෑගේ වටිනාකම 29,50,16,490ක මුදලක්. ඒ වගේම පවර් සුපිරි තෑගේ රුපියල් කෝටියක්, ඒ වගේම ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ විදියට අපි ඔබට දෙනවා සුපිරි මෝටර් රථයක්. දන නිධානයක් ඔබේ කරන්නයි මේ සූදානම. ජාතිය මහා ධන සම්පත දන නිධානය 2251 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. දන නිධානයේ ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F. මේ යන්ත්‍රයෙන් ජයග්‍රහී අංක 4ක් අපි තෝරනවා. පළමු ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 47. දෙවැනි ජයග්‍රහී අංකය අංක 56. මේ තෝරන්නේ තුන්වැනි ජයග්‍රහී අංකය. අංක 8 තීරණාත්මක සිවුවන ජය අංකය. අංක 72 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන දන නිධානයේ ලොතරැයියෙන් මේ වාර්ෂයට සුප්‍රිය ත්‍යාගලාභීන් 1 කෙනෙක්, ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක්, ඒ වගේම ලක්ෂ 2 ත්‍යාගලාභීන් 365 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා.
4: Today's selected English letter is F. The winning numbers are 47, 56, 8 and 72.
3: දන නිධානයේ ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2 පෙගින් දිනාගෙන ජයග්‍රහකින් 3 දෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලවිකලා අජිත් අලහකෝන් පිටකොට්ට, ඒ වගේම KM ලතීෆ් හාලියල, S මදන් කල්මුණේ අලවි නියෝජිතයන්. ඔන්දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 95,735 දෙනෙකු අතරේ රුපියල් 58,61,000 මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, ඒ වගේම රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත තෑගි මුදල් ලබා දුන් දන නිධානය ලොතරැයියේ හෙට ඔබ දිනා ගන්න සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,42,13,821.52ක මුදලක්. ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පත 6,221 වෙනි දිනුම් වාරයයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 6ක් දැන් අපි තෝරමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක 6,22,899. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වර්ෂයට සුප්‍රිය ත්‍යාගලාභීන් 9 දෙනෙක්, ලක්ෂ 25 ත්‍යාගලාභීන් 181 දෙනෙක්, ඒ වගේම ලක්ෂපතියන් 3,315 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
4: Today's selected English letter is G. The winning numbers are 622899.
3: මහජන සම්පත ලොතරැයියෙන් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයිපත ඔබට අලවිකලා ගාමිණී සිරිසේන මාතලේ අලවි නියෝජිත. ඒ වගේම රුපියල් ලක්ෂය පැකින් දිනා ගන්න ජයග්‍රහකින් 20 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත ඔබට අලවිකලා මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. MG රුක්මනී මොරටුව, දිමුත් ප්‍රනාන්දු පානදුර, උපුල් කුමාර කඹුරු පිටිය, ලලනි වික්‍රමසිංහ පිළිමතලාව, රාජා බාලසිංහ මහනුවර, KG ආර්යරත්න හසලක, UK රණසිංහ මහනුවර, RM ගුණරත්න පස්සර, උපාලි ජයසිංහ මහියංගණය, R මදිවදනි මණිපායි, සසින්දු විසංග ජායල, අජන්තා නාමලී මාතර, RMC නිශාංක දඹුල්ල, S ගමගෙදර පල්ලේපොළ, ශිරෝමි දීපිකා රාගම, H අජිත් ක්‍රිෂාන්ත බටපොළ, පත්මසිරි පීරිස් මාරුවිල, BSA කිෂාන් කුමාර දෙහිඔවිට, KG වික්‍රමසිංහ අනුරාධපුර, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයනුත් එක් ලොතරැයි පදක් අලෙවි වුණා. ඔන්දැතුළු අද සමස්ත ජයග්‍රාහකින් 268,791 දෙනෙකු අතරේ රුපියල් 2,15,97,440ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පත ලොතරැයියෙන් හෙට ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,58,25,736ක වාසනාවන්ත මුදලක්. අද වියතුමට අද සම්පත 796 වෙනි දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. ඔබ දන්නවා මහජන සම්පතය දිනුම් වාරයට අදාළව ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4 තමයි අද සම්පත ලොතරැයියේ ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ. අද සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක 2,899. අද සම්පත winning English letter is G. winning numbers are 2899. අද සම්පත ලොතරැයෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබ ජාලි විකලා DM ජයවිර ආණ්ඩියම්බලම පද්මසිරි පීරිස් මාරවිල අලෙවි නියෝජිතයා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 49 දිනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම අද සම්පත සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,17,78,560 මුදලක් අපි බෙදා දුන්නා. අද රට පුරාම සමස්ත ජයග්‍රහකින් NLB ජාතික ජයවර්ණෙන් 969,972 අතරේ රුපියල් 8,34,36,340 මුදලක් අපි බෙදා දුන්නා. හෙට වෙන්න පුළුවන් ඔබ දිනන දවස. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිරයට
4: වාසනාවේ ආශිර්වාදය.
3: NLB

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ්‍ය පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ඉලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र दिशनाव दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි.

පිරු සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී.
දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 6යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

시즌은 사사토 양국이 되되 미카하시 비리디 라양 미트나데 스나루 반타티의 빙의 위메드데 우디리 바위타타투의 그대 마나세크 상기디아와 애티비메드데 헤이트원의 맥은 마나세크님은 ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර